0: ලකනා රේඩියෝ ITN
1: ලකනාගනින් වලව දෙපහයි 37යි
0: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
3: ජීවිතය දිනන්නට positive vibes with charge
4: අයිබෝවන් සුබ දවසක් ඔබට ඇත්තටම ජීවිතේ දිනා ගන්න උවමනා නම් මේ විදිහ පුද්ගලින් ඔබේ ආශ්‍රයට තෝරගන්න කියලා මම යෝජනා කරනවා. 1. සාධාරණීකරණයන් වෙනුවට සාර්ථකත්වය ගැන කතා කරන පුද්ගලින්. මේ අය ඔබෙන් වැරද්දක් වුණාම ඒ වැච්ච වැරද්ද සාධාරණීකරණය කරන අය නෙවෙයි. හැබැයි ඒ වෙනුවට ඔබේ දුර්වලතාවයන් කියලා දීලා ඕන් සාර්ථකත්වය ගැන කතා කරන්න ඔබව පොළඹවන පුද්ගලින්. ඒ වගේම ඔබට අලුත් දෙයක් උගන්වන්න පුළුවන් අය. ඔබේ ආදායම වැඩ කරගන්න හැටි ගැන කතා කරන අය. වියදම් කරනවා වෙනුවට ආයෝජන කරන්නේ කොහොමද කියලා ඔබත් සමග අදහස් බෙදා ගන්න අය. බයට වඩා දෙනන්න පුළුවන් ලොකු හිින හිතේ තියාගෙන ඉන්න මිනිස්සු. මතක තියාගන්න නියම යාළුවෝ කියලා කියන්නේ ඔබත් එක්ක නිතරම ගැවසෙමින් කාලය කා දමන අය නෙවෙයි. ඔවුන් ඔබව ජයග්‍රහණයේ මාවත කරා ගෙන යන පිරිසක්. ඔබත් ඔබේ යාළුවන්ට ජයග්‍රහණයේ මාවත පෙන්වා දෙන ගමන් ඔබේ ආශ්‍රයටත්. එවැනි ජයග්‍රහී මගක ගමන් කරන යාළුවන්ව තෝරගන්න බුද්ධිමත් වෙන්න. අමතක කරන්න එපා. අපි ආශ්‍රය කරන මිනිසුන්ගේ සෙවණැල්ල අනිවාර්යයෙන්ම අපේ ජීවිතයේ ජයග්‍රහණය පිටුපස රඳා පවතිනවා. ඒක නිසා මිනිසුන් ආශ්‍රය කිරීමට තෝරා ගැනීමේදී පරිස්සම් වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
3: ජීවිතය දිනන්නට
5: positive vibes with charmy

0: අයිබෝන් සුබ දාසන ජයග්‍රහී වාසනාවන්ත සුබම සුබ දවසක් ඒ වගේම සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබට අයිබෝන් සුබ දාසනක් මේකලා
1: අයිබෝන් යහන් සුබ දාසනක්
0: අද ජූනි මාසයේ 8 වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රහී වාසනාවන්ත සතියක ආරම්භයයි අපි මේ විදිහට සටහන් කරන්නේ අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තිබෙනවා අතරමඟ නැවතුණු මහා පරිමාණ සෞඛ්‍ය ව්‍යාපෘති 25ක යලි ඇරඹේ අවුරුදු 6ක් තිස්සේ එකම තැන වියදම මිලියන 76,000යි ඇමති නලින්දගෙන් උපදෙස් අද ඩේලි නිවුස් පුවත්පත්‍ර අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න කලින්
1: Yes, again, let's move to the Daily News newspaper. 25 health sector mega projects to resume. 16,000 million rupees allocated from the 2026 budget. Construction halted midway due to various reasons. For the more in detail, the government has taken action to resume and implement 25 large-scale projects across major hospitals and health care sector that had been initiated by but subsequently stalled by previous governments. Let's see more details about it in Sinhala.
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල සටහනට ඇතුල් පිටුවල සටහන් වල සඳහන් කරලා තිබෙන්නේ අද දවසේදී වර්ෂ 2014 2016 2017 2018 2019 2024 යන වර්ෂවල මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිකිරීම අතරමඟ නතර කර තිබූ මහා පරිමාණ ව්‍යාපෘති 25ක වැඩ කටයුතු යලි ආරම්භ කර රුපියල් මිලියන 76,000ක වියදමින් කඩිනමින් අවසන් කිරීමට රාජ්‍ය තීරණය කළා තිබෙනවා මෙරට ජනතාව ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා සහ තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාත්‍යංශය මගින් මෙම ව්‍යාපෘතිය යලි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා රට පුරා පිහිටි ප්‍රධාන රෝහල් රසක් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරම්භ කර අතරමඟ නවතා දමා තිබූ මහා පරිමාණ ව්‍යාපෘති 25ක වැඩ කටයුතු නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය මේ වන විට පියවරගෙන ඇති අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සමහතාගේ පූර්ණ මඟ පෙන්වීම සහ උපදෙස් අනුව මෙම පුළුල් සහ කඩිනම් වැඩ කටයුතු පිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කළා තිබෙන්නේ එතකම අපි දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකටයි මේ අවධානය යොමු කරන සූදානමින් සිටින්නේ අද දවසේදී වාර්තා කළ තිබෙන හොර්න ලක්ෂ 350 කොල්ලය බැංකුවේ කන්ටේනර් පෙට්ටියක ලක්ෂ 174ක් හංගලා සහකාර කළමනාකරු සහ ආරක්ෂකයා 11 වනදා තෙක් රිමාන්ඩ් අද දවසේදී මේ සම්බන්ධයෙන් වාර්තා කළ තිබෙන්නේ දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු මේ සම්බන්ධයෙන් සඳහන් කළ තිබෙනවා අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න කලින් මේකලා යනවා ඩේලි නිවුස් පුවත්පතට
1: 35 million rupees horror and robbery bank officer had borrowed millions from women had fallen into debt trap. For the more in detail, the Horana court has issued a detention order against the assistant manager arrested in connection with the robbery of 35 million rupees from a state bank in Horana. It's audio, Gihan.
0: අද දිනමින පුවත්පත ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබෙනවා අපි බලමු දිනමින පුවත්පතට අවධානය යොමු කරලා බණ්ඩාරගම බිමල් ජයසිංහ ඒ වගේම විනීතා මානෙල් ගමගේ ගෙනෙන වාර්තාව හොරණ රාජ්‍ය බැංකු පරිශ්‍රය තුලදී රුපියල් කෝටි 3000 මුදලක් උල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම බැංකුවේ සහකාර කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 6ක රැඳවුම් නියෝග මත සහකාර කළමනාකාරවරයාගෙන් ප්‍රශ්න කිරීමටත් සැකකාර ආරක්ෂක නිලධාරියා එළඹෙන 11 වන දින දක්වා රිමාන්ඩ් භාරය තබා ගන්නා ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නංගර මහත්මිය නියෝග කර තිබෙනවා මෙලෙස රැඳවුම් නියෝග ලබා දුන්නේ හොරණ මහජන බැංකුවේ සහකාර කළමනාකරු ලෙස සේවය කළ හොරණ බෑවල ඉසිපතන පාරේ අග්ගොඩමත්ත පදිංචි ඩීපී නන්දසරත් කුමාර පීරිස් 54 හැවිරිදි පුද්ගලයෙකු සහ බන්ධනාගාරගත කරනු ලැබේ හොරණ මහජන බැංකුවේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ බුලත් සිංහල තිබ්බට්ටා කන්ද පදිංචි KL ගයන් සුදර්ශන නැමැති 43 හැවිරිදි පුද්ගලයෙක් කියලා සඳහන් 13 වනදා පස්වරු 2:50-2:55 අතර කාලයේදී මෙම කොල්ලය සිදු වී තිබූ අතර පොලිස්පති නිරීක්ෂක ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගය මත එම පරීක්ෂණ කටයුතු හොරණ මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර පෑලියගොඩ උතුරු අපරාධ කොට්ටාසේ වෙත යොමු කර තිබුණා එහි මූලික විමර්ශනවලදී පෑලියගොඩ අපරාධ කොට්ටාසේ නිලධාරීන් මහජන බැංකුව වෙත ගොස් සිදු කළ පරීක්ෂාවේදී අබලි ද්‍රව්‍ය සහ පැරණි ලිපිලේඛන ගබඩා කරන කන්ටේනර් පෙට්ටියක ලිපිලේඛන අතර සංගවා තිබූ රුපියල් 1,74 ලක්ෂයක මුදලක් පොලිසිය මගින් සොයාගෙන බහරයට ගනු ලැබුවා කියලාත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කළා තිබෙනවා. අපි
1: අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පත වගේම දෙවයින පුවත්පතත් ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිනවා. සලේ ජාතික රෝහලට උපවාසය අත්හරින සලේ සූදානම් නෑ. රටට කළ සේවය වෙනුවෙන් පෙරට එන්න බිරිඳ ජනතාවගෙන් ඉල්ලයි අද ලංකාදීප පුවත්පතේ විදිහට සටහන් කරනකොට. දිවයින පුවත්පත කොහොමද ගියන් සටහන් කරලා තියෙන්නේ?
0: අද දිනමින පුවත්පත දිවයින පුවත්පත වාර්තා කළ තිබුණා. චතුර පමුණුව චමින්ද සිල්වා ධම්මික සල්වතුර ගිනන වාර්තාවක අද සටහන් කළා තිබෙන්නේ සලේ මාරාන්තික උපවාසයක ගම්මන් පිළ කරන ප්‍රකාශ සත්‍යෙන් තොරයි කියලා පොලිසිය කියනවා. ඔහුට කෘතඥ දක්වන්න ඔබට වාර්ය එළඹිලා. බිරිඳ කියයි කියලයි අද සටහන. මට සලකන්නේ බල්ලෙකුටත් අන්ත විදිහට කියා ඔහු කියා තිබෙනවා. ගම්මන්පිල මහත්මයා කියන කතාවකුත් සඳහන් කළ තිබෙනවා. ඔහු කිසිදු ආහාරයක් හෝ ඖෂධයක් ගන්නෙත් නැහැ. සොහයුරා කියන කතාවකුත් අද දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. අපි බලමු ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරලා.
1: ඔගේ නද ලංකාදීප පුවත්පත සටහන් කරන සුජි සේවා ජූලිගේ සහ රෝෂන් තුෂාරයි වාර්තාව අරගෙන ඉන්නේ. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රඳවනු ලැබ සිටින රාජ බුදිසේවේ හිටපු ප්‍රධාන විශ්‍රාමික මේ ජෙනරාල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාරයක කේටේ ඊයේ රාත්‍රියේ ඇතුළත් කරනු ලැබ තිබෙනවා. ආහාර වර්ජනයක් ඇරඹූ සලේ මහතාගේ ශාරීරික සහ මානසික තත්ත්වය බරපතල ලෙස පිරිහි ඇති බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙස ඔහුගේ නීති උපදේශක නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානිය බේසේකර මහතාට ලිපියක් යොමු කරමින් ඊයේ ඉල්ලා තිබෙනවා. ඒ ඉල්ලීමෙන් පසුව සලේ මහතා ජාතික රෝහලට මෙසේ යොමු කරනු බවයි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා සඳහන් කරන්නේ. සුරේෂ් සලේ මහතා සම්පූර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර දිය හැකි සුදුසු රෝහලකට මාරු කර සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය ෘතිකයන් පිරිසක් යොදවා වහාම වෛද්‍ය ප්‍රතිකාර දිය යුතු බවද නීතිඥවරයා විසින් අදාළ ලිපියෙන් ඉල්ලීමක් කර තිබෙනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම සඳහන් කළ තිබෙනවා වෛද්‍යවරු සුරේෂ් සලේ මහතා පරීක්ෂා කරලා හඳුනා ගන්නවා ඔහු දැඩි ප්‍රෝටීන් ඌනතාවයකින් පෙළෙනවා කියලා. සඳහන් ඔහුට හරියට එළවලු පරතුරු ලබා දී නැති නිසා විටමින් ඌනතාවයකින් පෙළෙනවා. විශේෂයෙන්ම හිරු එළියට නිරාවරණය වෙන්නේ නැති හින්දා විටමින් ඩි ඌනතාවයක් තියෙනවා. මස් මාළු කිසිවක් හරියට දෙන්නේ නැති නිසා විටමින් B12 ඌනතාවයේ තියෙනවා යනාදී වශයෙන් දීර්ඝ හඳුනා ගැනීම තොගයක් වෛද්‍යවරුන් කරලා තිබෙනවා. වෛද්‍යවරුන් නියම කරනවා මොහුගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රකෘති මට්ටමට ගේන්න නම් වෙන මේ කෑම ලබා දිය යුතුයි කියලා. උදේට කැඳ කෝපයක සිට උදේ කෑම මොනවාද, දවල් කෑම මොනවාද, හවසට මොනවාද, රාත්‍රියට මොනවාද කියලා දීර්ඝ කෑම වට්ටෝරුවක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරලා තිබෙනවා. එහෙම නිර්දේශ කරලා මොහු අතිශයින් දුර්වලයි කියලා දැනුම් දී තිබියදී තමයි බත් හැන්දක් එක්ක රාබු හොද්දක් දෙන්න රහස් පොලිසිය කටයුතු කළ තිබෙන්නේ කියලා ඔහුගේ නීතිඥවරයා උසාවියට සඳහන් කළ තිබෙනවා කියලා අද වැඩිදුරටත් දිවයින පුවත්පත සටහන් කළ තිබෙන්නේ. කොහොම නමුත් පොලිසිය සඳහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන් මේ ගුදේ ගම්මන්පිල මහත්මයාත් මේ සම්බන්ධයෙන් සඳහන් කළ තිබුණා. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් නිවේදනයක් විකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළ තිබුණේ සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව කරුණු පැහැදිලි කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවටගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳපුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ් සලේ නැමැති සැකකරු සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා විසින් 2026/6 වන දින මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීමක් සිදු කර ඇති අතර එම ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට මෙම සැකකරුට පහර දීම හෝ අමානුෂික ලෙස සැලකීමක් ශ්‍රී ලංකා පොලිසිය මගින් සිදු කර නොමැති අතර සාමාන්‍ය සිරකරුවෙකු සම්බන්ධව ක්‍රියා කරන ආකාරයට කටයුතු කර හෝ නොසලකා හැරීමක්ද සිදු කර නොමැති අතර මෙම කරුණු ගරු අධිකරණය තුළ විවාදයට භාජනය වී ඇති කරුණු බැවින් ගරු අධිකරණයට පරිබාහිරව මෙවැනි ප්‍රකාශ මාධ්‍ය වෙත නිදහස් කිරීමේදී සංයමයෙන් කරුණු ඉදිරිපත් කිරීම වැදගත් බවට ශ්‍රී ලංකා පොලිසිය අනාවරණය කර තිබෙනවා කියලා අද වැඩිදුරටත් දිවයින පුවත්පත සටහන් කළ තිබුණා. මේකලා මේ සම්බන්ධයෙන් මේ පොලිසිය තමයි මේ විදිහට කියලා තියෙන. කොහොම නමුත් අපි දැක්ක සමාජ මාධ්‍ය වෙස්සේ විවිධ තොරතුරු සංසරණය වෙනවා. අපි සූදානම් පුංචි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝනින් නිවුස් රට එක්ක. ලකන මෝනින් නිවුස් රට හංගින වෙලාව මතක් කරන්නම්. වෙලා උදෑසන 6යි
1: විනාඩි 15යි.
2: පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB.

0: ලෞදස්සන 6 විනාඩි 19 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ අද ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති අංශය වාර්තා කළ තැන ප්‍රවෘත්තියකටයි තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්නේ.
1: රට තුළ කිසිදු සහල් හිඟයක් නැතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරා. රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් 40,000කට ආසන්න තොග වී අලෙවි මණ්ඩලයේ සතුවීමත් ආදේශක සහල් තොග අනයනය කිරීමත් හේතුවෙන්ද සහල් හිඟයක් ඇතිවීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
2: කිසිසේත් සහල් ලිගයක් එන්නේ නැහැ. රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් 140,000කට ආසන්න ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. වීඅලෙවි මණ්ඩලය සමපකාර තොග වෙන සංස්ථාව හරහා කොටලා අපි වෙළඳපොළට දාන. ඒ වගේම අනෙකුත් ව්‍යාපාරික ප්‍රජා ළඟ තියෙනවා. රට තුළ රතු සහ සුදු නාඩු තියෙනවා මාස 4කට අතිරික්තයක්. කිරිපොන් නිසා එහෙම නැත්නම් කීරි සම්බා සහ සම්බා සහල් වලට ඇතිවෙච්ච හිගේ වෙනුවෙන් අපි ප්‍රමාණවත් හාල් ප්‍රමාණයක් ගෙනලා තියෙනවා. ඒ නිසා ඉදන් අපි ජල් කන්නත් අස්සද්දලා ලබන මහ කන්නට යනකම් බය නැතුව අපි රටේ සහල් පිළිබඳ අතිරික්තයක් තියෙනවා. සහල් ලිගයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ අපිට චෝදනා කරන්න උත්සාහ කරන අය සමහරට කියන්න හදනවා මේ නාඩු හාලුත් ඇවිල්ලා නැත්තම් ස්වර්ණ හාල් එක ඇවිල්ලා නාඩුත් රටින් ගෙනලා ඒකයි අඩු කරන්නේ නැහැ. කිරිපොන්්‍යාවේ 565 550 540 වගේ ගණන් වල ඩොලර් ටොන් එක. එතකොට GR වලනාවේ 460 475 480ට. හැබැයි ඔය නාඩු හාල් කියන එක තියෙන කීයද 360යි 375යි ඔන්න ඔය ගණන් වලට. එතකොට සහල් ආනයනය කරන ආනයන කරුවා LC එක ඕපන් කරලා ගේනකොට මේ කස් ඩෙක් එක දානකොට දාන්න ඕනේ තියෙන හාල් වර්ගේ මොනවාද කියලා. එතන හාල් වර්ගේ මොනවාද කියලා දානකොට ඒක කියන්න ඕනේ කිරිස් පොන්නි නැත්තම් GR 11 නැත්තම් ස්වර්ණ කියලා. මොකද කස්ටම් එකට චෙක් වෙනවා මොනවාද ඇතුලේ තියෙන හාල් කියලා.
1: දෙදහස් 30 වර්ෂය වන විට ජාතික පොල් අස්වැන්න වාර්ෂිකව ගෙඩි මිලියන 4200ක් දක්වා ඉහළ නැංවීම සැලසුම බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා ප්‍රකාශ කළා. ඒ පොල් වගා කිරීමේ මණ්ඩලයේ නව වැඩසටහන් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හමුවකට එක් වෙමින්
3: පොල් වගාව කොයිතරම් වටිනා වගාවක්ද, ඒ කියන්නේ මේ රටේ දැන් පසුගිය ගිය 2025 වසරට පණ ආදායම ගත්තාම 2024ට සාපේක්ෂව ඉතා ඉහළ අගයකට මේ පොල් ආශ්‍රිත නිෂ්පාදන මගින් අපි මේ පණ ආදායම ලැබුවා. ඒක වාර්තාවක්. මොකද ලංකාවේ සම්පේ රබර් ආදායම් වල වර්ධන වේගය ඊට වඩා පොල් නිසා වර්ධන වේගය 48%කින් වැඩිලා තියෙනවා. ඒ වගේම පොල් අස්වැන්න 24%කින් වැඩිලා තියෙනවා. මේ රටේ පොල් අස්වැන්න වැඩි කිරීම සඳහා හොඳ විභවතාවක් රටේ තියෙනවා. ඒ වගේම ගෝලීය ඉල්ලුම මේ පොල් නිෂ්පාදන සඳහා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ හංගු අවස්ථාව තේරුම් අරගෙන අපි ඒක අහක යන්න නොදී මේ සඳහා රටේ පොල් අස්වැන්න බෙහෙවින් වැඩි කිරීම තමයි අපේ බලාපොරොත්තු. 2030 වෙනකොට ගෙඩි මිලියන 4200කින් වැඩි කරන්නට ඕන. සරලවම කියනවා නම් ඒක තමයි ජාතික ඉලක්කය.
0: එතකම අපි අවධානය යොමු කරනවා අද දිවයින පුවත්පත්තර දිවයින පුවත්පත්තර සඳහන් කළ තිබෙන ප්‍රවෘත්තියකට මේ අවධානය අද කුරුණෑගල අරෝෂණෙත් මිනගින්න වාර්තාවකට මේ අවධානය යොමු කරන්නේ. රිලව දැන් පලි බෝධකයක බය වෙන්න දෙයක් නැහැ. නියෝජ මාත්‍ය නාමල් කරුණාරත්න මහතා කියන කතාවක් අද දවසේදී වාර්තා කළ තිබුණා. අපි මේ සම්බන්ධ වෙන්න තොරතුරු හොයන බලන සූදානම් දිවයින පුවත්පත්තරයේ ඇතුළු පිටුවල තොරතුරු සටහන් කළ තිබුණා මේ සම්බන්ධයෙන්. අද දවසේදී වාර්තා වන රිලව පලි බෝධකයෙක් ලෙස රජය නම් කර ඇත නිසා වගාවේ ඉන්න පලි බෝධකයන් විනාශ කර වගාව රැක ගන්නා ගොවියාට ඉදිරියට එයා කාරයටම රිලවාද ගැටලුවක් නොවනු ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය මාත්‍ය නමල් කරුණාරත්න මහතා සඳහන් කර තිබෙනවා. නියෝජ්‍ය මාත්‍යවරයා එසේ පැවසුවේ අමම්පොළ පැවති ගොවි හමුවකට එක් වෙමින්. එහිදී කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ රිලව විශාල වශයෙන් වගාවට හානි සිදු කරන බැවින් රිලවාගෙන් ගොවියාට විශාල හානියක් සිදුව තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කළ රජය රිලව පලිබෝධකයෙක් ලෙස නම් කර හමාරයි. මම විශ්වාස කරනවා ඉදිරියට අනෙකුත් පලිබෝධකයන් මර්ධනය කරගන්නාසේම රෙලවාද මර්ධනය කරගෙන වගාවෙන් සරු අස්වැන්න ලබා ගනී කියලා, තවදුරටත් වගාවට හානි කරන සතුන් පාලනය කිරීම සඳහා 50%ක ගෙවීම් පදනම මත ගොවීන්ට වායු රයිෆල් ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා කියලත් ඔහු වැඩිදුරටත් සඳහන් කළ තිබුණා කියලයි අද දිවයින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි මේ අවධානය. පළාත් ඡන්දය මැති සභේ යතේ නීතිපති පාර්ලිමේන්තු කමිටුවට දන්වයි විකල්ප 4කුත් ලබා දෙයි කියලායි අද දමිත් විජේ වික්‍රමසේකර ලංකාදීපට ගෙනෙන වාර්තාව තොරතුරු සටහන් වෙන්නේ පළාත් සභා මැතිවරණයේ පැවැත්විය හැකි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව නීති මගින් පමණක් බවත් මැතිවරණයේ පැවැත්වීම ප්‍රමාද වීමට හේතු වූ නීතිමය බාධක ජය ගැනීම සඳහා විකල්ප හතරක් තිබෙන බවත් නීතිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු කමිටුවට දන්වා තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් බවට පත් වුණේ.
0: මෛත්‍රීට නඩුදාන සාක්ෂි මාධ්‍ය රනිල්ට සමන්ට චෝදනා ගොනු කරන්න විමර්ශන සීඅයිටී නීතිපතිට දන්ව යද චතුර පමණුවයි වාර්තාව ගෙන තිබෙන මේ සම්බන්ධයෙන් අදවසදී වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත ඇත් එකම ජාපෙන් නිවේදනයක් නිකුත් කළ තිබුණා. රනිල්ගේ සංචාරය ගැන සොයන ලන්ඩන් ගිය සීඅයිටී නිලධාරීන්ට වැය වූ මුදල තාමත් රහසක් කියලයි අද ජාපෙන් නිවේදනයක් සඳහන් කළ තිබෙන. ඇත් එකම මෛත්‍රීට නඩුදාන සාක්ෂි මාධ්‍ය කියන කාරණාව සම්බන්ධයෙන් අපි දිවයින පුවත්පතේ සටහනට අවධානය යොමු කරමු.
1: චතුර පමුණුව ඇඳ වාර්තාව අරගෙනනේ රනිල්ට සමන්ට චෝදනා ගොනු කරන්න විමර්ශන සීඅයිඩී නීතිපතිට දන්වයි කියලා තද තොරතුරු සටහන් වෙනවා. වල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයට ගොස් රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදලක් අවභාවිත කළ බව කියන චෝදනාවකට අදාළව හිටපු ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මයේ එරෙහිව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති බව රහස් පොලිසියේ නීතිපතිවරයාට දන්වා තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: ගාස්තු සංශෝධනයට ප්‍රතිචාර නැහැ. පෞද්ගලික බස් ධාවනය 50%කට සීමා කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති කියන කතාවක් අද සුභහෂිනී සේනානායකයි වාර්තාව ගෙන තිබෙන්නේ දිනමින පුවත්පත වෙනුවෙන්.
1: Let's move to the Daily News newspaper Gihan. Sharp increase in dengue case in this year. Let's see about that news. Private bus operators to reduce running by 50%. Wants fare revision before schedules in July. For the more detail, Lanka Private Bus Owners Association President Gamonu Vijayaratne said their association has taken a decision

0: වාර්තාව ගෙනවෙත් තිබෙන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ඉල්ලා සිටි බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන් බස් රථ දහවනය අද සිට 50% දක්වා අඩු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා කියලායි සටහන් කළා තිබෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණා ඇතුළු පිටුවල ඉන්ධන මිල ඉහළ දැමීම නිසා බස් ගාස්තු සංශෝධනය කිරීමේ කටයුතු කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් හා ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියත් එයට ප්‍රතිචාර නොලැබීම නිසා මෙම තීරණය ගත් බව විජේරත්න මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඉන්ධන මිල වැඩිවීම නිසා ඩීසල් වල යම් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එයට යහපත් ප්‍රතිචාර නොලැබීම නිසා මේ වන විටත් බස් රථ 125ක් පමණ දහවනෙන් ඉවත් වී ඇති බවත් ඒ මහතා සඳහන් කළා. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මාස මුල් සතියේ අනිවාර්යෙන්ම සිදු විය යුතු බවද එහිදී මේ මාස අග සිදු කරන ඩීසල් මිල සංශෝධනයද සැලකිල්ලටගෙන ගාස්තු සංශෝධනය කළ යුතු බවද විජේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලායි අද දිවයින පුවත්පත සඳහන් කළ තිබුණේ. එතකම දිවයින පුවත්පතේම සටහන් කළ තිබුණා දිනමින පුවත්පත සටහන් කළ තිබුණා මේ කළා අද මේ බස්නාහිර ඩෙංගු වැඩි වෙයි කියලා රටපුරා රෝගී හු 336168 දෙනෙක් ඉන්නවා කියලා වාර්තා කළ තිබුණා අද සන්ධ්‍යා කරුණාරත්න ගිරණ වාර්තාවක.
1: Sharp increase in dengue cases this year. 3-day control program begins today. For the more in detail, National Dengue Control Unit Director Dr. Kapila Kannangara stated that the reporting of dengue patients this year shows a rapid increase of about 50-55% compared to last year. Let's see more details about it in Sinhala.
0: පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළා. මේ වසරේ ජනවාරි පළමුවනදා සිට පෙරේද දක්වා ඩෙංගු රෝගීන් 36,661 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටස 74ක විශේෂ මදුරු මර්ධන වැඩසටහන් අද ආරම්භ කරන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කර තිබුණේ.
2: ඩෙංගු රෝගීන් 36,661ක් වාර්තා වෙනවා. එයින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වලින්. අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරය සුද්ධ කරගෙන ඩෙංගු මදුරුවන් බෝ වීම වැළැක්වීම සඳහා පියවර ගන්න කියලා. ජුනි මාස 8, 9, 10 යන දිනවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 74ක. මේ සඳහා සෞඛ්‍ය කණ්ඩායම්, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යන කණ්ඩායම් සියල්ලෝම සහභාගි වෙනවා. අපරීක්ෂාකාරී ලෙස ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන හමු වුණොත් රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය පියවර ගැනීමට අපි අපදෙස් දීලා තියෙනවා. ඉතින් අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරය පිරිසිදු කරගෙන මේ ඩෙංගු රෝගයේ පැතිරීම වළක්වා ගැනීමට අපිට උදව් කරන්න කියලා.
3: ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකි. ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු. Morning News Alert. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: උදසන 6යි විනාඩි 30යි අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් අදිරලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ ජූනි මාසේ 7 වෙනිදා ඉරිදා දවසේ දවසේදී මහජන සම්පත ක්‍රියාත්මක වුණා ජයග්‍රහී 6211 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ R ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වනවා අංක 8 නැවතත් අංක 8 අංක බිංදුව අංක 5 අංක 8 සහ අවසානයේට අංක 1
1: ගොවිසෙත 4453 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ එම් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 32 අංක 61 අංක 69 සහ අවසානයේට අංක 79 විදිහටයි සටහන් වෙන්නේ.
0: මෙගපව ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ R ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංකය බවට පත් වුණ අංක 8 ජයග්‍රහී අංක සටහන් වනවා අංක 23 අංක 47 අංක 70 සහ අවසානයේට අංක 71. ඒ අපි මතක් කරේ මෙගපව 2559 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංකය සහ ජයග්‍රහී අංක 4.
1: දනනිධානයේ 2241 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා H ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ ජයග්‍රහී අංක අංක 28 අංක 31 අංක 63 සහ අවසානයේට අංක 82 විදිහටයි සටහන් වෙන්නේ.
0: හඳහන ජයග්‍රහී 1520 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ලග්න සංකේතයේ විදිහට බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත ලොතරැයි පතේ සටහන් වෙලා තිබෙන්නේ කටක ලග්න සංකේතයේද කියලා. එතකම ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 21 අංක 24 අංක 37 සහ අවසානයේට අංක 47.
1: අද සම්පත 786 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙනකොට ජයග්‍රහී අංක අංක බිංදුව අංක 5 අංක 8 සහ අවසානයේට අංක 1 විදිහටයි සටහන් වෙන්නේ.
0: NLB ජයල් ජයග්‍රහී 479 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ S ඉංග්‍රීසි අක්ෂරය. එතකම ජයග්‍රහී අංක සටහන් වනවා අංක 3 අංක 6 අංක 9 සහ අවසානයේට අංක 8.
1: සුබ දවසක්. 327 වන ජයග්‍රහී දිනුම් වාරයේ මේෂ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක අංක 4 අංක 22 සහ අවසානයේට අංක 47. ඒකම සුබ දවසක්. 327 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 8761 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගැන ලක්ෂණ මොනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 34යි.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලක්හඬ මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරගන්න වෙලාව දවස් 9:06
2: විනාඩි 46.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටි මියන්ත්‍රක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0761 711 1

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: හලෝ දස්න 6යි විනාඩි 43යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ අද ලංකාදීප පුවත්පත සටහන් කළ තිබෙන ප්‍රවෘත්තියකටයි අපි අවධානය යොමු කරන්න සූදානම්ෙන් සිටින්නේ. අද භාණ්ඩාගාර ලේකම් අද මැති සභා කමිටුවට ගිහලා වාර්තා කළ තිබෙනවා. හැකරු වාර්තාව විපරම් කරයි කියලායි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කළ තිබෙන්නේ. අපි බලමු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල සඳහන් කළ තිබෙන තොරතුරු මොනවද කියලා. ඔස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය මුදලක් පිටස්තර පිරිසක් අතර පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහභාණ්ඩාගාරයේ වාර්තාව පිළිබඳ කරුණු සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව අද රැස්වීමට නියමිතයි. මෙම කමිටුව රැස්වීමට මහභාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරුම් මහතා ඇතුළු එහි ප්‍රධානීන් පිරිසක් සහභාගී වීමට නියමිත අතර සිද්ධිය පිළිබඳව මුලින්ම තොරතුරු අනාවරණය වූ අවස්ථාවේදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්යක සභාවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව මහභාණ්ඩාගාර ලේකම්වරයා අප්‍රේල් 30 වනදා එහි පෙනී සිටියා කියලා සඳහන්. මහභාණ්ඩාගාරයේ එම වාර්තාව එහි නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට පසුගියදා බාර දෙනු ලැබුවා. එම වාර්තාවේ පිටු 100කින් පමණ සමන්විතයි. වාර්තාවේ පිටපත් කමිටුවේ සියලුම සමාජික මන්ත්‍රීවරුන්ට දැනටමත් බෙදා දී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්යක සභාව සඳහන් කරනවා කියලා අද දිවයින ලංකාදීප පුවත්පත සටහන් කළ තිබෙනවා. සුජිත් හේවත්ජුලිගේ ගෙන සටහනක
1: දිවයින පුවත්පතටයි අවධානය. සඳුදාට වෙන වෙන රැස්වීම බැහැ. මහජන ගැටලු විසඳීමට ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා කාර්යාලවල පමණයි කියලා අද දිවයින පුවත්පත සටහන් කළ තින චමින්ද සිල්වා සහ නිමල් ගුණතිලකයි වාර්තාව අරගෙන එන්නේ. මහජන දිනය ලෙස නම් කර ඇති සඳුදා දිනවල භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම වලට සහභාගී නොවී මහජනතාවගේ ගැටලු විසඳීමට කාර්යාලයේ රැඳී සිටීමට ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් අද සිට තීරණය කර තිබෙනවා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඇතුළු පිටුවල තොරතුරු සටහන් වෙලා තියෙනවා. මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනවල විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලනික අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම පැවැත්වීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු වලට සහ මහජනතාවට සිදුවන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම සංගමේ සභාපති ආර් සෙන්තිල් මහතා සඳහන් කළේ කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: මෙලංකාදීප පුවත්පත ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය කිරණ වාර්තාවක බීම ත්‍රයදුරා දොස්තර ළඟ යකා නටලා මාංචුවලින් සරයම්ගේ බෙල්ල හිර කරලා කියලා සටහන. රය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රයදුරකු බීමත්ව සිටින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා ගලගෙදර දිසාරෝහලේ වෛද්‍යවරයෙකු හමුවට පෙරේදා සවස ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිස් සැරයන්වරයෙකුට පෑනකින් ඇන තුවාල කර තවත් පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල අත්මාංචු දමා තිබූ දෑත්වලින් සිර කර කලහකාරී ලෙස හැසිරමින් සිටියදී රෝහලේ සිටි අයගේද සහය ඇතිව බලවත් පරිශ්‍රමයක් යොදා මෙල්ල කරගත් බව ගලගෙදර පොලිසිය සඳහන් කරනවා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: දලුව මෝය කටේ දිය නෑ අක්ක නගෝ ඇතුළු තිදෙනෙක් මරුගේ කටේ. මම දී විනාඩි 10ක් විතර පොර බැදුවත් මට ඉතුන් දෙනාව බේර ගන්න බැරි වුණා. මියගේ තරුණයාගේ පියා තමයි මේ විදිහට සටහන් කරන්නේ. මෙතන මැරුණු 20කගේ විතර මරණ පරීක්ෂණ මම කරලා තියෙනවා. හදිසි මරණ පරීක්ෂක සඳහන් කරනවා කියලා දද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර දිවෙන්දගෙන පුවතේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. නොරොච්චොලේ දලුව මෝයකටේ දියනාමින් සිටි තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු දියගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි නොරොච්චොල පොලිසිය සඳහන් කරනවා. පෙරේදා මෙලෙසින් අවාසනාවන්ත අන්දමින් මියගියොස් ඇත්තේ පුත්තලම නිල්ලඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 17, 21, 25 යන වයස්වල පසුවන එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සහ ඥාති සහෝදරයෙක් බවයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර විදියට දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: රොටි දන්සලේ මාරක අනතුර කැබ් හිමිකරු ඇතුළු දෙදෙනෙකු රිමාන්ඩ්. මේගොඩ පොලිසියට බහර වෙලා කඩුවෙලකේ බුද්ධික කුමාර් සිරිගෙනන වාර්තාව. මේගොඩ මන්සන්දේ ආසන්නයේ පැවති රොටි දන්සල පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කර 6 දිනක ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් කැබ් රථයේ හිමිකරු සහ තවත් අයකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි මහතා ඊයේ නියෝග කර තිබුණා. මෙලෙස බන්ධනාගාරගත කරන ලද්දේ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු බව කියන කුඩා මාදුව සිද්දමුල්ල පිළියන්දල ලිපිනේ පදිංචි කරුවෙක් වන අත්නායක දොන් වසන්ත කුමාර නැමැත්තෙකු සහ පැලැන්වත්ත පන්නපිටිය ලිපිනේ පදිංචි කරුවෙක් වන එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර නැමැත්තෙක් කියලා සඳහන් සැකකරුවන් දෙදෙනා නීතිඥයෙකු සමග මීගොඩ පොලිසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා කියලා අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.
1: වාහන අංකතහඩු මුද්‍රණය ඇරඹේ සුවශිනී සේනානායකය වාර්තා වරගෙන වාහන අංකතහඩු මුද්‍රණය කිරීමේ කටයුතු අද සිට නිල වශයෙන් නැවත ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරනවා. වසරක පමණ කාලයක් තිස්සේ මුද්‍රණය කිරීම සඳහා තාවකාලිකව නවතා තිබූ අංකතහඩු මුද්‍රණය මේ අනුව නැවත ආරම්භ කර තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: වෙසක් පොහෝදා බල්ලන්ට පොල්ලකින් පන්න පන්නා පහර දීලා විදායක බැංකුවනට පොලිස් ඇප ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියයි අද වාර්තාව ගෙන තිබෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරලා. ඉකුත් වෙසක් පුන් පොහෝදා රාත්‍රී කාලයේදී මහරගම පතිරිගොඩ පාරේ සැරසරන වේදසුනකයන් හඹා යමින් පොල්ලක් රැගෙන පන්න පන්නා පහර දුන්නේ යයි කියන රාජ්‍ය බැංකුවක විදායක ශ්‍රේණියෙන් ඩිලයක් හොබවන කාන්තාවක මහරගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරණු ලැබුවා. මෙම කාන්තාව උපාධි ධාරුණියක බවද මහරගම පොලිසිය නිලධාරියෙකු ලංකාදීප පුවත්පතට සටහන් කර තිබුණා. වෙසක් පුන් පොහෝදා සහ ඊට පසු දින අලුයම් කාලයේ යතුරුපැදියකින් පතිරගොඩ පාරට පැමිණ එම යතුරුපැදිය නවතා සුනකයන් හඹා යමින් සුනකයන්ට පන්න පන්නා පහර දෙන අයරෝ යතුරුපැදිය පදවාගෙන ගොස් එක් සුනකයෙකු යට කිරීමට උත්සාහ කරන අයරුද එම මාර්ගවල නිවාසවල සවි කර තිබූ CCTV කැමරාවල රූපරාමු පරීක්ෂා කර බැලීමේදී පෙනෙන්නට තිබූ බව පොලිසිය සඳහන් කරනවා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කළා තිබෙන්නේ. එතක මේකලාද කාලගුණයේ පැත්තෙන් වාර්තා වන තොරතුරු මොනවද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද උදැසන නිකුත් කරපු කාලගුණ නවකයේ මොන වගේද කියලා හොයලා බලන්නයි අපි සූදානම් වෙන්නේ.
1: බස්නාහිර සබරගමුව සහ වයම් පළාත්වලත් ගාල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වෙටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩේ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි සඳහන්. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැට කිලෝමීටර 40 සිට 50 දක්වා වූ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින සිසු ප්‍රදේශවලත් විටින් විට හමන පැට කිලෝමීටර 30 සිට 40 දක්වා වූ තරමක තද සුළං ඇතිවිය හැකියි කියලායි සඳහන් වෙන්නේ. ඒත් එක්කම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදැසන 5:30ට නිකුත් කළ නිවේදනයේ සඳහන් කරන්නේ.

0: ලකඩ බෝනිං නිවස් අලට හැඟෙන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 52යි.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: Around the World. බලව දසන හැ විනාඩි 50 අපි සූදානම් දවසේදී විදේශ පිටුවල වාර්තා වන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: ඇමරිකාව සහ ඉරානය සති අන්තයේදී යලි ඇවිලෙයි. කුවේට්, බහරේන් රටවලටත් මිසයිල් ප්‍රහාරයක් කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමය තවදුරටත් ක්‍රියාත්මකවද දෙපාර්ශවයෙන්ම අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. ඇමරිකානු හමුදාව සති අන්තයේදී ඉරාන ඩ්‍රෝන සහ රේඩාර් පද්ධතිය ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදාව මැද පෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුර වෙත මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියට ඉහළින් පිහාසර කළ ඉරානයට අයත් ඩ්‍රෝන 4ක් බිඳහෙළූ බව ඇමරිකාවේ මාධ්‍යම හමුදා අනදෙන මධ්‍යස්ථානයේ නිවේදනය කර තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉරානයේ සිරික් සහ කිෂ්න් යන දූපත්වල පිහිටි රේඩාර් පද්ධති රැසකට පහර දුන් බවත් එහි වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා කියලා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: අපි විදේශ පිටුවෙන් යන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: ලංකාදීප පුවත්පතරයි අපි අවධානය යොමු කරන මේ කළ දවසේදී වාර්තා කළ තිබුණා. චමරි විශ්මි පුහුණුකරුගේ උපදෙස් අකුරටම පිළිපදිති කියලාද සටහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් ඡායාරූප සහිතව ලංකාදීප පුවත්පත සටහන් කළ තිබුණා තොරතුරු.
1: ආයි බලබල ඉන්න දෙයක් නැහැ. ගිහිල්ලා එන බෝලෙට ගහන එකයි තියෙන්නේ. ලකුණු පුවරුවට එන ලකුණු සංඛ්‍යාව කලින් තරඟවලට වඩා වැඩි වෙන්න ඕන. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වගකීම බාර ගැනීමෙන් පසු පුහුණුකරු ජෙමි සිඩසන් මහතා ක්‍රීඩිකාවන්ට පැහැදිලිවම කියා සිටියේ ඒ විදිහටයි කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. චමරි අතපතු සහ විශ්මි ගුණරත්න යන දෙදෙනා පුහුණුකරු ආදුණු උපදෙස් අකුරටම පිළිපැද්දා. චමරි සහ විශ්මි යන දෙදෙනාගේ ප්‍රචණ්ඩකාරී ප්‍රතිහරඹෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කාන්තාවෝ එංගලන්තයේ ඩාබී නුවරදී සෙනසුරාදා පැවති ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේදීම පාකිස්තානු කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩලු 9ක පහසු ජයක් අත්කරගත්තා කියලත් අද ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා පිටුවේ සටහන් වෙලා තියෙනවා.
0: එතකම 15 වන රන් මහා සටන පිළිබඳවත් අපි මේ වෙලාවේ සඳහන් කරන්න ඕන. රන් සටන පිළිබඳව මෙවර මාතෘ රාහුල විද්‍යාලය ජයග්‍රහණ හිමි කරගෙන ලැබුවා. පන්නපිටියේ ධර්මපාල විද්‍යාලය පරාජය කරමින් ඊයේ දවසේදී පැවත් වුණු එක් දින තරගයේ ලකුණු 23කින් ජයග්‍රහණය කිරීමට මාතෘ රාහුල විද්‍යාලය ඊයේ දවසේදී සමත් වුණා. ඒ වගේම තමයි ඉතිහාසයේ
1: ප්‍රථම වතාවට
0: රාහුල විද්‍යාලය මේ තරගාවලියේ ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා. අපි මේ පත්‍රවල ක්‍රීඩා තොරතුරු වලින් පස්සේ යන්නේ පත්‍රවල වාර්තා කළ තියෙන කාටූන්ස් මොනවද කියලා හොයන බලන්න.
2: කාටූන්ස්
1: අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ. දැන් පඳුරකට පයින් ගහන්නත් බයයි. ඒ මොකෝ වෙන්ඩ ජනාධිපතිලා හැමතැනමනේ කියලා තමයි අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සඳහන් වෙලා තියෙන. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. අද කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න.
0: දිවයින පුවත්පත ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ රනිල් සජිත් ළඟදීම එකතු වෙනවා කියලා. සජිබේ මහලේකම් මද්දුම බණ්ඩාර කියන්නේ ඒ කියන්නේ අද නොවේ හෙටද කියලායි පංකජ රවින්දගේ සරදම් අදවසදී ජාරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් සඳහන් කළා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ පංකජ රවින්දගේ සරදම් කාටුනේ. දැන් නයි මුගට එකතු වෙගෙන යනවා. තනතුරු බෙදාගනිද්දී ආයෙමත් නයි මුගටිම වෙයි කියලා තමයි සඳහන් කළා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ.
0: අපි ඉලක්කන මෝනින් නිවුස් ඇලට් නිමා කරන තෝරාගත් ශ්‍රී සමයන් කාටුනිය දෙවෙනි පුවත්පතේ ටිකට් අරන් ගිහින් ඩ්‍රිලබුන්ගේ නැටුම් කෝලම් බලන්න වෙන රටවල් තියෙනවලු. අපේ රටේ තියෙන රිලව් එළවන්න විහිළු වැඩ කරන ඇමතිලගේ කෝලම්නේ කියලායි අද දවසේදී වාර්තා කළ තියෙන්නේ ශ්‍රී සමයන් කාටුනෙන්. අපි ලක්කන මෝනින් නිවුස් ඇලට් හදට මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමු. මේ බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
1: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙක.

0: මහට ලංකාවටම ලක්න පෙරනෝවරු
1: ගුඩ් මෝර්නින් යෝදේ හතයි දැන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 21.7.679.579
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: good morning subodaya sanak
1: good morning subodaya sanak
0: හද ජූනි මාසේ 8 වෙනිදා අද බස් ස්ට්‍රයික් එකක් තියෙනවා.
1: ඔව්.
0: 50යිද කොහෙද බස් දුවන්නේ අද? 50ක් වෙනකන් අඩු කරලා තියෙනවා.
1: බාගෙට බාගයයි.
0: එතකොට දැන් පාරේ ඇත්තේ ගොඩක් අය. තමන්ගේ පෞද්ගලික වාහනයක් තියෙන කෙනෙකුට නම් මේක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලෝකෙ වැඩිපුරම ස්ට්‍රයික් එහෙම නැත්නම් වැඩ වර්ජන උද්ඝෝෂණ පැවැත්වෙන රටේ තවත් එක්තරා දවසක් අද. ඉතින් ඒ උදේ පාන්දරේ දැනෙන අභිමානය. ඒක මාර අභිමානයක්.
1: දැන් උදේට ඔෆිස් යන අයට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද?
0: ඔය තෙල් මිල නිසා වැඩ වර්ජන කරනවා නම්.
1: හා?
0: එහෙනම් ඒක හේතුවක් කරගෙන නේද? වැඩ වර්ජන කරනවා නම් අපිත් වැඩ වර්ජන කරන්න ඕනේ. මොකද බස් රථ රියදුරන් එහෙම නැත්නම් කොන්දොස්තර මහතුරු බස් කර්මාන්තයේම විතරක් නෙවෙයිනේ තෙල් ගහලා දුවන්නේ. මොකද අනිත් ඒවා
1: අපි යන්නේ.
0: ඒක තමයි. අනිත් ඔය පෞද්ගලික වාහන වතුරෙන් දුවන්නේ නැහැ නේද? ත්‍රී විල් හයර් කරනයි ප්‍රවාහන මේ සේවා සපේනයි.
1: ඔව් දැන් ඔය තත්ත්වෙකින්ද අපි බස් එකේ යන්න හිටියා. දැන් ඉතින් ඒකත් නැහැ.
0: දැන් ඒකත් නැහැ. කොහොම හරි මේ ඊටාම මේක සාධාරණද අසාධාරණද කියනවා නෙමෙයි අවසානේ ගත්තම තෙල් මිල කියන එකේ වැඩිවීම කියන එක බලපාන ක්‍රම ගණනාවක් තියෙනවා. දැන් බස් අය මේ විදිහට වර්ජනය කරනකොට තව තවත් මේක පුරුද්දක් කරගන්න.
1: තව තව දේවල් වර්ජනය කරන්න ගන්නවා.
0: ඔව් මේක දැක්කම ඒගොල්ලන්ට පුළුවන් නම් ඇයි අපිට බැරි?
1: ඔව්
0: කියලා. සමහර තැන්වල මේ කියන වර්ජන වලට එහෙම නැත්නම් උද්ඝෝෂණ වලට එහෙම නැත්නම් විරෝධතා වලට පෙළඹෙන්න පුළුවන්. අවසානයේ අපේ දෛනික රාජකාරී වල තමයි මේක බලපෑම සිද්ධ
1: වෙන්නේ. සතියේ දවස පටන් ගන්නම දවස.
0: ඔව් දැන් ඔෆිස් වල පරක්කු වෙලා එනවා. ඊට පස්සේ විශේෂම රාජ්‍ය ආයතන වල එහෙම නේද? ඊට පස්සේ වැඩි ටික තව පරක්කු වෙනවා. කොහොමත් පරක්කු වෙනවා රාජ්‍ය ආයතන ගොඩක් ඒවේ නේ. මේ වගේ දේවල් තියෙනවා. හරි. ඒ කොහොමුණත් ඉතින් අපි අපේ වැඩ කටයුතු ටික පරක්කු වෙන්නේ නැතුව නිසි වෙලාවට ආරම්භ කරමු. ඔව්. යම් කෙනෙක් මේ වෙලාව පස්සාට පත්වලා ඇති. නමුත් ලංගමේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ටිකක් වැඩිපුර දහවනේ වෙයි අද. ඩිපෝවල නිකාං ඔහේ නේද? තියෙන ඒවත් තියෙනවනේ.
1: ඔව්. එතකොට දැන් අද ඒව එළියට දාලා කටිය වෙනුවේ.
0: ඔය අවශ්‍ය කරන සේවය මේ අදවත් මේ හරි විදිහට පොඩ්ඩක් ඒ ටික
1: දුන්නොත් හොඳයි.
0: වැඩක් නෑ නැත්තම් අද නැති බස් මොකටද? හරි. එහෙනම් අපි දවස පටන් ගත්තා. ස්ට්‍රයික් එකක් ගැන දවසක් පටන් ගන්න තරම් අපි මාර රටක් නේ.
1: දිනුනේ.
0: දිනුනේද?

0: මේ කියන එක මේ මතක නෑ කියලා කියන්නේ මිනිස්සුන්ට ඒකට අපි කියනවා ඩිප්‍රෙෂන් කියලා. ඩිප්‍රෙෂන් නෙමෙයි ඒකට කියන්නේ.
1: ඒකට කියන්නේ
0: ඔව් මේ කියන්නේ ළඟ ළඟ මතක ඩිප්‍රෙෂන් නේ සමා වෙන්නේ මේ වචනේ මේ. ඩිමෙන්ෂියා කියලා. ඩිමෙන්ෂියා.
1: හරි.
0: මේ කියන එක මේ මතක නෑ.
1: ඩිප්‍රෙෂන් කියන්නේ දුකට ඇති වෙන එකක්
0: නේ. ඔව් ඩිප්‍රෙෂන් ඔව් ඩිප්‍රෙෂන් කියන්නේ ස්ට්‍රෙස් එක හරහා ලොකු කතාවක් අපි කෙටි කරලා ගත්තොත්.
1: හා
0: ඩිමෙන්ෂියා.
1: ඔව්.
0: ඩිමෙන්ෂියා කියලා කියන්නේ මේ කියන්නේ ළඟ මතකේ නැති වෙනවා කියන එක නේ.
1: හ්ම්.
0: දැන් බලන්න බෙන්ජමින් නෙතන්‍යාහු.
1: හා.
0: හරි ඉක්මනට මෙහෙම කියන මෙහෙම කරනකොට ගොඩක් දේවල් අමතක කරනවා.
1: ඔව්.
0: දැන් ඉරානයෙන් ගැහුවා ඊශ්‍රායලයට.
1: හරි.
0: ඊයේ මෙහි ලංකාවෙන් නම් රාත්‍රිය ඒ වේලාවෙන් වෙනස් වෙන්න පුළුවන්.
1: හ්ම්.
0: ඊශ්‍රායලයට සෑහෙන ප්‍රහාර එල්ල වුණා ඉරානයෙන්.
1: ඔව්.
0: ඒ සටන් විරාම කතා අනම් මන ඔක්කෝම ඉවරයි.
1: ඒව තිබුණේ නැහැ.
0: ඔව් ඒව ඉවරයි දැන්. හරි. මොකද දැන් එහෙම ගහන්න පටන් ගන්නකොටම ඇමරිකානු නායකයා කියලා තියෙනවා ඊශ්‍රායලයට.
1: හා.
0: ඔයා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න යන්න එපා කියලා.
1: හ්ම්.
0: ඔළුව වන්නලා ඉන්න ඇති.
1: ඔව්.
0: ඔන්න මේ සුළු මොහොතකට පෙර නැවත ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායලයේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ යානා හරහා ටෙහරාන් වලට ගහනවා කියලා. දැන් ආ යුද්ධය අවිල්ලා තියෙන්නේ අද උදෑසන වෙන විට තත්ත්වයේ මේ කියන්නේ අපි හිතුවා ටික කාලයකට මේක
1: නවත්වයි කියලා.
0: සාම කතාවක් එක්ක තියෙන නිසා සමහර විට මේක සාමයේ පැත්තට ගමන් කරයි කියලා.
1: ඔව්.
0: තාමත් තියෙන අපිට එහෙම බලාපොරොත්තුවක්. හැබැයි ඊයේ මේ කෙවුණු පය 20ක විතර කාලය ඇතුළේ යලි මේ රටවල් දෙක ඇවිලෙන්න පටන් ගන්න තියෙනවා.
1: ඔව්.
0: ඊට පස්සේ ඕකේ බලපෑම අපේ වගේ පුංචි රටවලට එනවා. ඊට පස්සේ අපිට අර කියනවා වගේ තෙල් මිලට අද හරි ඉතින් බස් රථ රියදුරු සාධාරණයි වගේ හිතෙන්නේ නැද්ද
1: දැන් නවත්තලා තියෙන එක
0: ඉතින් මේ හරි බාණ්ඩ මිල ඉහළ යාම කියන එකට ඊට පස්සේ මේක බලපානවා අනිවාර්යෙන්ම අපේ ආර්ථිකයෙන් ඉතින් නේද අපේ ආර්ථිකය කොහේ හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණා මෙහේ ආර්ථිකය ඉහළ
1: වෙනවනේ
0: ඒ තරම් ලස්සන ආර්ථිකයක් අපේ රටට තියෙනවනේ
1: එහෙ තමයි ප්‍රශ්නේ වෙන්නේ හැබැයි මෙහෙ තමයි උත්තර දෙන්නේ
0: අපි ඉක්මනට මතක් කරලිමු අපි විජේ නිෂ්පාදනය මතක් කරමු ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා ජාත්‍යන්තර වෙළඳපොලේදී දැන් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා.
1: ඉතින් ආට පුළුවන්කම තියෙනවා කැමරිට රස කරගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න. අපි දන්නවා තත්වයෙන් වගේම ගුණාත්මක භවයෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට අපිට කුළුබඩු ටිකේ ඉඳන් අනිකුත් නිෂ්පාදන හැම එකක්ම ලැබෙන විජේ කියන නමින්. ඉතින් ආට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් මිලදී ගැනීම සිදු කරන්න.
0: ඒ වගේ මතක් කරනවා වගේ ගෙදර තියෙන මොනේ ඖෂධ අතරේ ක්‍රිමරාජු කරල් සහ ගුලි ඒ වගේම කැස්ස මෙනුවෙන්ම තියෙන පැණිය වෙන්න පුළුවන් එම නැත්නම් වගේ හන්දිපත්‍ර උදාව සම්බන්ධව ගන්න තියෙන බාම් එක වෙන්න පුළුවන් මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා ක්‍රිමරාජු නිවසින්නේ
1: 75 වසරකට වඩා විශ්වාසය දිනාගත තැනක් තමයි ක්‍රිමරාජ ඖෂධ කියලා කියන්නේ. ඉතින් ගුණාත්මක ආයුර්වේද ඖෂධ රසක් ඔබට ක්‍රිමරාජ කියන නමින් මිලදී ගන්න පුළුවන්කම දැන් තියෙනවා. දැන් අපි හැමදාම කතා කරන්නේ ක්‍රිමරාජ කරල් ගුණී ගැන. එතනින් එහාට ගියාර එතනින් එහෙට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා වැල්මී පැණි හදිසියේ කැස්සක් හෙම්බිරිස්සාවක් කියන විදිහට හැදුණොත් ගෙදර තියෙන මොන දෙයක් තමයි. ඉතින් ඒ වගේම තමයි උණක් හෙම්බිරිස්සාවක් හැදුනට පස්සේ ක්‍රිමරාජ පේයාව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාලට පුළුවන් මිලදී ගන්න 0742 9200 62 වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න.
0: මහජන සම්පත වදන්වා ජාතික ලොතරැයි මණ්ඩලය වාට හඳුන්වා දීලා තියෙන කාලයක් තිස්සේ දිනවන සුපිරිම ටිකට් එක. මේ ටිකට් එකට වියදම් කරන මුදල විශේෂයෙන්ම දිනුමක් තිබුණත් නැතත් රටේ සංවර්ධනයට දායක වෙනවා.
1: මේ මහජන සම්පත ලොතරැයි ගැන කතා කරනකොට ලොතරැයි ලොව රජකිරුල තමයි දැන් මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් මහජන සම්පත ලොතරැය ජයග්‍රහයකින් බෙහෙ කරන විතරක් නෙවෙයි ඒකම විදිහටම රටේ සංවර්ධනයට දායක වෙන ගමන් තමයි. ඔබවත් ලක්ෂපතියෙක් ඔබවත් කෝටිපතියෙක් කරන්නේ. ඉතින් ආරත් පුලංකව ජයග්‍රහකෙක් වෙන්න වැඩි වැඩියෙන් මහජන සම්පත මිලදී ගන්න.
0: උදේ 7:21

0: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හතයි විනාඩි තිස් තුනයි වෙලාව. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ ගත්ත ටිකට් ටික ඔයාගේ අතට ගන්න අපි වාසනාවන්ත අංක ටික කියන සූදානම් වෙන්නේ. මුලින්ම අපි බලන්නේ
1: මහජන සම්පත 6211 වෙනි දිනුම් වාරයේ තමයි ඊයේ දවසේ ක්‍රියාත්මක වුණේ. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R අක්ෂරය, ජය අංක අංක 8, අංක 8 අංක බිංදුව, අංක 5, අංක 8 සහ අංක 1. ගොවිසෙද 4453 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M අක්ෂරය වෙනකොට ජය අංක අංක 32, අංක 61, අංක 69 සහ අංක 79. මෙගාපව 2559 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R අක්ෂරය, සුපිරි අංකය වුණේ අංක 8, ජය අංක පිළිවෙලින් අංක 23, අංක 47, අංක 70 සහ අංක 71. ධන නිධානය 2241 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ H අක්ෂරය වෙනකොට ජය අංක අංක 28, අංක 31, අංක 63 සහ අංක 82. හඳහන 1520 වෙනි දිනුම් වාරයේ තමයි දවසේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ලග්නේ උනේ කටක ලග්නය, ජය අංක අංක 21, අංක 24, අංක 37 සහ අංක 47. අද සම්පත 786 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R අක්ෂරය වෙනකොට ජය අංක අංක බිංදුව, අංක 5, අංක 8 සහ අංක 1. NLB ජය 479 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය S අක්ෂරය වෙනකොට ජය අංක අංක 3, අංක 6, අංක 9 සහ අංක 8. සුබ දවසක් බලමු. 327 වෙනි දිනුම් වාරය තමයි දවසේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ලග්නය මේෂ ලග්නය වෙනකොට ජය අංක අංක 4, අංක 22 සහ අංක 47යි. ඔබට වාසනාව ගෙනාවේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: හතයි විනාඩි 38යි. අපි සමහර වෙලාවට සමහර අපේ යාළුවන්ට එහෙම කියනවා ටිකක් කාලා එහෙම මහත් වුණාට පස්සේ ලොකු බඩක් ලොකු කඳක් එහෙම ආවට පස්සේ
1: හා
0: අපි අරගෙන මොකද කියන්නේ පොඩි කාලේ එහෙම කිය
1: බලන්නකො ඔයාගේ හැටි කියලාද
0: බතලයා කියන ඌරෙක් වගේ කියන නේ
1: හා
0: අපි ගොඩාක් වෙලාවට අපි සමාජින් අපේ අපි දන්න කෙනා ඉඳලා කියන්නේ ඔය සත්තුන්ගේ නම් එහෙම කියනවනේ බලන් හැටි වඳුරෙක් වගේ
1: ඔව්
0: හා බලන් උඹේ රිලා මූණ මම මේ කියන්නේ මේ ඒක හොඳ නෑ ඒක අපහාසයක්
1: නේ මම කියන හොඳ නෑ ඉතින් කට්ටියට ඒ පවුනේ
0: බෝරුවෙක් වගේ වැඩ කරනවා
1: ඒක න හැම වෙලේම කියනානේ
0: ඒක නිතරම කියනානේ අපි ඩ්‍රයිව් අපි කියලා තියෙන ඩ්‍රයිවිං කරනකොට අපිට ඒක කියන්න වෙනවනේ
1: හා
0: අර ඒ වගේ අපි ඔය අරයා මෙයා වගේ කියලා කියන අතරේ වඳුරෙක් වගේ රිලවෙක් වගේ කියලා කිව්වම ඒකේ පොඩි සාධාරණ එකක් තියෙනවනේ
1: සාධාරණ එකක්
0: ඔව් ඒකට හේතුව අපි පරිණාමය ඉගෙන ගන්නකොට අපි දන්නවා නේද ඔය අපි එන්නේ අපි පැවතගෙන ඉන්නේ
1: වඳුරු පරම්පරාවේ
0: වඳුරන්ද අයිතිවන එක්තරා නේද ඒ ෆැමිලි එකකින් තමයි එන්නේ එතකොට මට තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් මිනිස්සු හැදුනේ වඳුරන්ගෙන් නම් ඇයි තාම සමහරු කියන්නේ වඳුරන්ගෙන් පැවතෙනවා කියලා ඇයි තාම ලෝකේ වඳුරෝ ඉන්නේ කියන එක හරි මේ පරිණාමවාදී ගැන කතා කරද්දි ලෝකේ ඕනම කෙනෙක් අහන හැමෝටම තියෙන පොදු ව්‍යාකූල ප්‍රශ්නයක් තමයි මේක හැබැයි මේකට ඕනේ විද්‍යාත්මක උත්තරයක්. හරි? ඒ කියන්නේ විද්‍යාත්මකව ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? පරිණාමය කියන්නේ ඉනිමගක් වගේ එකක් නෙවෙයි.
1: ඔව්.
0: ඒක ඇවිල්ලා අතු බෙදුණු ගහක් වගේ එකක්. පරිණාමයේදී සිද්ධ වෙන්නේ එක සතෙක් සම්පූර්ණයෙන්ම තව සතෙක් බවට පත්වෙන එක නෙවෙයි.
1: හා?
0: ඔයා ඉගෙනගත්තද විද්‍යා පාඩමේදී පරිණාමය ගැන?
1: ඔව්.
0: හිටියද ඉස්කෝලේ යන කාලේ?
1: ඔව් හිටියා.
0: හිටියා. එතකොට එහෙනම් වෙන්නේ මොකද්ද දන්නවද?
1: හා?
0: එකම ජීවි කණ්ඩායමකින් කාලයත් එක්ක භූගෝලීය පරිසරය අනුව අතු කීපයක් බෙදිලා ඒ අතු විවිධ පරිසරයන්ට හැඩගැසෙමින් වෙනස් වීමින් ඒ ජීවීන් බවට පත් වෙනවා.
1: එහෙමම මිනිස්සෙක් වෙනවා කියලා නෙවෙයි හැරම් මේ කියන්නේ.
0: එහෙම නෙවෙයි. ඒ කියන්නේ වඳුරු අපේ ආච්චිලා සීයලා නෙවෙයි. කසින්ලා නෙවෙයි. කසින්ලා.
1: එහෙම හිතන් හිටියා නම් එහෙම නෙවෙයි කසින්ලා.
0: කසින්ලා. නෑදෑය විතරයි. ආච්චිලා සීයලා නෙවෙයි. මිනිස්සු වඳුර සහ ඔය අපේ කියන හැමෝටම මීට වසර මිලියන 25කට විතර කලින් අතීතයේ හිටියා එක පොදු එක්කෙනෙක් කවුද යා
1: පූර්වජයෙක්
0: හිටියා කාලයත් එක්ක ඒ පූර්වජයාගෙන් බෙදුණු එක අත්තකින් තමයි වර්තමාන වඳුරු බිහි වෙලා
1: තියෙන්නේ
0: තව අත්තකින් මීට වසර මිලියන 6-7කට කලින් මිනිස්සු සහ
1: චිම්පන්සියෝ
0: ඇයිවා චිම්පන්සියෝ කියලා කිව්වේ? ඔයා දන්නවා චිම්පන්සියෝ අපි අතර ළඟ නෑකමක් තියෙනවා කියලා. නේ? හරියටම හරි. අපිට ජානමය වශයෙන් වඩාත් සමීපතම ජීවි විශේෂය වෙන්නේ චිම්පන්සියෝ.
1: ඔය වඳුරන්ට වඩා අපිට ළඟයි චිම්පන්සියෝ කියන
0: අය. චිම්පන්සියාගේ DNA 98%ක් 99%ක් මිනිස්සුත් එක්ක සමානයි කියලා කියනවා.
1: හා.
0: ඒකට හේතුව අපේ මුතුන් මිත්තන් එකම වීම.
1: හා.
0: තේනවා? ඒ කියන්නේ අපි වඳුරන්ට නෙමෙයි ළඟ චිම්පන්සියන්.
1: අනේකනේ.
0: එතකොට ඇයි තාම වඳුරෝ ඉන්නේ?
1: ඇයි ඉන්න හොඳ නැද්ද?
0: නෑ හොඳ හොඳයි. මං අහන්නේ මේ විද්‍යාත්මකව මේකට මොකක්ද තියෙන උත්තරේ? වඳුරෝ ඉන්න පරිසර පද්ධතිය. ඒ කියන්නේ ගස් කොළන් වනාන්තර ඇතුලේ ජීවත් වෙන්න වඳුරන්ගේ ශරීර හැඩය
1: ඔව්.
0: වලිගේ කඩිසරකම උපරිමයට ගැලපෙනවා.
1: හා.
0: ඉතින් ඒ පරිසර ඇතුලේ ඒගොල්ලෝ සාර්ථකව ජීවත් වෙන නිසා ඒගොල්ලෝ වඳ වෙන්නේ නෑ. එහෙම නැත්නම් ඒගොල්ලෝ මිනිස්සු බවට පත් වෙන්නේ නැහැ.
1: හා.
0: එහෙම අවශ්‍යතාවයක් නැහැ. මිනිස්සු බවට පත් උනේ වනාන්තරවලින් මිදිලා තැනිතලා බිම්වලට ඇවිල්ලා ඒවට හුරු වෙලා දෙපයින් ඇවිදින්න පටන් ගත්ත වෙනත් අත්තක පිරිසක් අරාර කියපු පළවෙනියට කියපු ගහේ වෙන අත්තකය තමයි
1: අපි. අත්තකය තමයි මේගොල්ලෝ කියන්නේ වඳුරෝ.
0: ඉතින් අද ලෝකේ වඳුරෝ ඉන්න එක පරිණාමවාදීට පටහැනි දෙයක් නෙවෙයි. ඒක පරිණාමවාදීන් කලින්ම පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඉතින් අපිට සමහරවල්ලාට අපේ එනවනේ අපේ මොලේ පොඩ වැඩි වුණාම අපි මේවට ඇටෑක් කරන්න ගන්නවා.
1: ඔව්.
0: නේ ඉස්කෝලේ යන කාලේ ජීව විද්‍යාව ඉගෙන ගද්දි මේ වගේ ප්‍රශ්න සමහරට අපිට හිතෙන්නේ නැහැ. නමුත් අපි ටිකක් වැඩිවියට ආවම අපි ලෝකේ ගැන දැනගන්නකොට AI ඇසුරු කරනකොට අපි ගොඩාක් වෙලාට හිතනවා අපි තමයි ගොඩාක් ඒවා දන්නේ කියලා. ඒ හින්දා අපි ගොඩාක් ඔය ඒ කාලේ ඉඳන් එන සමහර මතවලට එහෙම චැලෙන්ජ් කරන්න ගන්නවනේ.
1: ඔලු උදුම්මගෙන ඉන්නේ අපි.
0: ඔව්. අපි හිතනවා මේක කොහමද? ඒක එහෙම නෙවෙයි මෙහෙමයි මේ. මෙහෙම මෙහෙම. සමහර තැන්වල සාධාරණයි. ඒත් සමහර තැන්වල විද්‍යාත්මකව ඒව පැහැදිලි කරගන්නකොට අපි හිතන විදියම නෙවෙයි.
1: කතා ගොඩයි. උදේ 7:43 දැන්.

0: රේඩියෝ ITN
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පලක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්.
3: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: හතයි විනාඩි 50යි වෙලාව. මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන අතරේ ක්‍රීඩා පිටියේ තොරතුරු ගැන හොයලා බලනකොට ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් මැච් එකක් යනවා. තරඟ ටිකක් මේ දවස්වල යනවා. ඊට පස්සේ තව අපේ රුමේෂ් තරංග සුපිරි හෙල්ලවිසි කිරීම ගැන කතා කරනවා. FIFA World Cup එක ගැන කතා කරනවා. FIFA World Cup එක ගැන කතා කරනකොට මේ පහුගිය දවසක මරු වැඩක් වුණා. ලියෝ පාප්පහන්සේ එක්තරා සංචාරයක් අතරතුර එතන මේ මාධ්‍යවේදීන් පිරිසක් මුණ ගැහුණු වෙලාවක පාප්පහන්සේගෙන් ඇහුවා මේ පාර පාප්පහන්සේ කාටද සපෝට් කරන්නේ කියලා. ඉතින් මොකද එක්තරා අවස්ථාවක පේරු රාජ්‍යයට සහයෝගය දක්වන්න උන්වහන්සේ කටයුතු කරා මීට කලින් අවස්ථාවක. මේ පාර FIFA එකේදී පාප්පහන්සේ ගැහුවා ඔබ වහන්සේගේ සපෝට් එක කාටද කියලා. උන්වහන්සේ කිව්වා කෙලිම ඇමරිකාවට කියලා.
1: ඇමරිකාවට
0: තමයි මේ පාර සපෝට් කරන්නේ. ඒකට හේතුව මේ පාර පේරු රාජ්‍ය ක්‍රීඩා කරන්නේ නැහැ. එතකොට ඊට පස්සේ ඇහුවා බාසිලෝනා කණ්ඩායමද රියල් මැඩ්‍රිඩ්ද කියලා. ඊට පස්සේ කිව්වා මම රියල් මැඩ්‍රිඩ්. හැබැයි මේ හැම තැනකම උන්වහන්සේ කිව්වා මම මේ උත්තර දෙන්නේ පාප් වහන්සේ විදිහට නෙවෙයි, මම උත්තර දෙන්නේ සාමාන්‍ය
1: රසිකයෙක් විදිහට.
0: ඔව්, ෆුට්බෝල් රසිකයෙක් විදිහට. ඒ නිසා මේවා මාධ්‍ය දානකොට හරි විදියට දාන්න. හැබැයි වා දැක්කද මාධ්‍යව හර්තා කරලා තිබ්බා පාප් වහන්සේගේ සහයත් ඇමරිකාවට ගියා. සාමාන්‍ය මාධ්‍ය කියන්නේ ඒ කියන්නේ ඒ අවධානය ගන්න ඔය හෙඩ්ලයින් එකක් තම්නෙල් එකක් නේ, නිවුස් එකක් කියව ගහනකොට ආකර්ෂණයක කියවන්න මිනිසුන්ව ගෙන්න ගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා අපි මාධ්‍යින් දන්නවනේ. ඒ වගේ ගොඩක් ජාත්‍යන්තර මාධ්‍ය මේක වාර්තා කරලා තිබ්බේ එහෙම පාප් වහන්සේගේ සහය අමරිකානු කණ්ඩායමට කියලා. ඉතින් මේක අර පිටකවර විතරක් බැලලා හිටපු අය ගොඩක් අය මේවට කමෙන්ට්ස් එහෙම දාලා තිබුණා. එහෙම කොහොමද පාප් වහන්සේ එහෙම කරන්නේ? ඇත්තටම උන්වහන්සේ කියලා තියෙන්නේ පාප් වහන්සේ විදිහට නෙවෙයි,
1: රසිකයෙක් විදිහට මේ විදිහට.
0: ෆුට්බෝල් රසිකයෙක් විදිහට සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ගත්තම
1: සහයෝගය දෙන කණ්ඩායම
0: ගැන. ඔව්, සහයෝගය දෙන්නේ එහෙම කියලා. 7 විනාඩි 52යි වෙලාව. අපි ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරනවා. ඩීප් ටෙක් කියලා කියන්නේ ලංකාවේ මෑත කාලේ වැඩිම ව්‍යාපෘති ගණනාවක නේද සෝලා පද්ධතිය ක්‍රියාත්මක කරපු එහෙම නැත්නම් ස්ථාපිත කරපු ආයතනය. ඉතින් ඩීප් ටෙක් සෝලා කියලා කිව්වම Facebook එකට ගිහිල්ලා බලන්න පුළුවන් කමක් තියෙනවා මේ කියන ඇත්තද, ඒගොල්ලෝ සෑහෙන ප්‍රොජෙක්ට් කරලා තියෙනවද, ඒගොල්ලන්ට එච්චර ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවද කියලා. පින්තූර, වීඩියෝ ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ page එකේ තියෙනවා.
1: ඉතින් ඔයාටත් බලන් කැම තියෙන ඔයා වැඩ කරන තැනට, එහෙම නැත්නම් ඔයාගේ ගෙදරට ඩීප් ටෙක් සෝලා එකක් ගොන සවි කරගන්න එතුලින් ඔයාට බලන් කැම තියෙන අර පරිමස්මෙන් තොරව විදුලිය භාවිතා කරන්න වගේම විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න. ඉතින් ඒකට තමයි හොඳම අවස්ථාව දැන් ඩීප් ටෙක් ආයතනය විසින් දීලා තියෙන්නේ. ඉතින් ඔයාට බලන් කැම තියෙන ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරලා ඩීප් ටෙක් සෝලා එකක් ඔයාගේ ආයතනයට, ඔයාගේ වැඩ කරන තැනට, ඔයාගේ ගෙදරට සවි කරගන්න. ඉතින් ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න මම මතක් කරන නම්බර් එක 0711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711 711
0: පැත්තර තෙන්න අවිශෂම අපේ උතුරුමැද පලාතේ ආදරණයන්ට මතක් කරනවා. හොක්ගමුව ආලන්කුලම එතන තමයි තැන. ඉතින් එතන ඩීප්ටෙක් එක තියෙනවා. ඉතින් ඔය පැත්තේ වැඩ ටික ඒගොල්ලෝ අපේ ටීම් එක ඩීප්ටෙක් එකේ ඒ ටීම් එක බලා ගන්නවා. ඉතින් රටපුරා තියෙන ඕනම අවස්ථාවකට ඩීප්ටෙක් කණ්ඩායම සූදානම්. ඒ නිසා තමයි දුරකථන අංක 0711 711 එක කියන නම්බර එක මතක් කළේ. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන ගැන මතක් කරනවා. ලංකාවේ අපිට බොණ්ඩ තියෙන අපේම කිරි එහෙම නැත්නම් වගකීමෙන් යුතුව බොන්න නැවුම් කිරි විදුරක් බොන්න තියෙන අවස්ථාව තමයි පැල්වත්ත කියලා කියන්නේ.
1: ඉතින් කිරියාශිත නිෂ්පාදන ගැන කතා කරනකොට අපිට පැල්වත්ත කියන නම අමතක කරන්න බෑ. වාට පුලුවන්කම තියෙනවා පැල්වත්ත කිරිපිටි එක දැන් හැම ගෙදරකම තියෙන දේ. ඉතින් කිරිපිටි එක වාට පුලුවන්කම තියෙනවා මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකම මිලදී ගන්න අවශ්‍ය විදිහට වා කැමති විදිහට. එතනින් ගියාට පස්සේ පැල්වත්ත අයිස්ක්‍රීම් යෝගට් ගිතෙල් මේ කිරි මේකේ හැම දෙයක්ම වාට පුලුවන්කම තියෙනවා පැල්වත්ත නමින් විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න.
0: විජය නිවසින් නෙනවා විජය කුරක්කම් පිටේ. සාමාන්‍යයෙන් හවසට කුරක්කම් පිට්ටු ටිකක් හැලප ටිකක් තලප ටිකක් එහෙම හදා ගන්නවා නම් 100%ක් ස්වභාවික කුරක්කම් පිටි එක ඔයාගේ මේ වැඩේ කරන්න පුළුවන් කමක් තියෙනවා. මොකද කඩවල් වල තියෙන හැලප එහෙම ගොඩාක් කලාට පාම් පිටි එහෙම කලවම් කරලානේ හදන්නේ.
1: ඒක හැලප නෙවෙයි.
0: ඔව් ඉතින් ඒ නිසා ප්‍රමිතියෙන් උතු හැලප හැලපේක නියම රස ගන්නවා නම් කුරක්කම් පිටි පාවිච්චි කරනකොට විජය කියන නමින් පාවිච්චි කරන්න.
1: ඉතින් ඔයාලට පුළුවන් කම තියෙනවා අපේ රසය රටේ සම්බත බෙදෙන විජය නිෂ්පාදන ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් මිලදී ගන්නවා.

0: උදැසනකුද 8යි විනාඩි 1යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: ඕපනින් ගුඩ් මෝනිං අටයි හතයි වෙලාව දෙවුණි පැයි අපි ඉන්නේ. මීට සුළු මොහොතකට පෙර මම දැක්ක ප්‍රවෘත්තියකින් මම මේ කතාව පටන් ගන්න. ඉන්ධන මිල ඉහළ යාම සහ ගුවන් යානා හිඟය හමුවේ ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත් වෙලා තියෙනවා කියලා ප්‍රවෘත්තියක් මම දැක්කා. ඉන්ධන මිල ඉහළ යන එකත් දැන් ගුවන් යානා තෙල් කියලා කිව්වම මේ අපි ගහන පෙට්‍රල් නෙමෙයිනේ. ඒවට යන වියදම් නිසා ගුවන් සමාගම් ගුවන් සේවා සම්බන්ධ ආයතන දැඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා කියලා කියනවා. ඇත්තේ ඉතින් ප්ලේන් වලට තෙල් ගහන එක ගැන තේරුම් ගන්න පුළුවන්. අපිට අපේ ත්‍රී වීල් එකට බයික් එකට තෙල් ගහන්න ගියාම ගිය මාසෙට වැඩිය මේ මාසේ අපේ වියදම වැඩි නේ. ඉතින් මේවා අපිට තේරුම් ගන්න පුළුවන් දේවල්. ඔය ගුවන් යානා ගැන කතා කරමින්ද මම කතා කරන්න. ලෝකේ තියෙන ලොකුම ගුවන් යානා නේ ඔය බෝයිං කියලා කියන්නේ. බෝයිං 747 යානයක් ගමු සාමාන්‍ය. ඒක සාමාන්‍ය ඒකක් අඩි 230ක් විතර දිගයි.
1: අඩි 230ක් විතර දිගයි.
0: රාත්තල් 107ක් විතර බරයි.
1: හම්මේ.
0: හරි. වා හිතන්න මේ වගේ ප්ලේන් එකක්. ඔය රණවේ එකේ ඇරෙන්න බාණ්ඩ. අපි කියන්නේ ලෑන්ඩ් කරන්න.
1: වෙන තැනක් නැහැ නේ
0: කියලා එකක් ඔළුවට එනවනේ.
1: ඔව්.
0: ඒ වගේක් බාන්න නේද? එයාපෝර්ට් එක පොඩි එයාපෝර්ට් එකක් හරි ඒ වගේක් තියෙන්න ඕන රණවේ එකක් තියෙන්න ඕන.
1: ඔව්.
0: විශාල ඉඩකඩක් තියෙන තැනක් වෙන්න එපා. ඔයා දන්නවද ඔය ලෝකේ තියෙනවා විශේෂයෙන්ම සිංගප්පූරු වගේ රටවල් වල
1: හරි
0: හයිවේ ස්ට්‍රිප්ස් සහිතව ඒ කියන්නේ අධිවේගී මාර්ග තියෙනවා ගුවන් යානාවක් උනත් හදිසියකට ගොඩ බාන්න පුළුවන්.
1: හයිවේ එකට
0: පුළුවන්. දැන් අපි දැන් දක්ෂින අධිවේගී මාර්ගය යනවා කියලා හිතා.
1: ඔව්.
0: ඕකේ එකපාරට ඇවිල්ලා පිටිපස්සෙන් බෝයිං එකක් ලෑන්ඩ් කරොත් පුදුම වෙන්න එපා.
1: හරි. ඒක වෙනවයි කියන්නේ.
0: ඒ කියන්නේ පිටිපස්සෙන් එන ප්ලේන් එකක් වගේ ස්පීඩ් එකේන වාහනේ නේ මම මේ කියන්නේ.
1: ඔව්.
0: දැන් අපේ ලංකාවේ හයිවේ එකේ ඔය කියන මේ හයිවේ ස්ට්‍රිප්ස් තියෙනවද කියලා ආයි පොඩ්ඩක් හොයලා බලන්න ඕන. ලෝකේ රටවල් 29ක් තමන්ගේ හයිවේ එහෙම නැත්නම් අධිවේගී මාර්ග පාවිච්චි කරනවා. හදිසි ගුවන් යානා ගොඩබෑමක් සඳහා. හරි. ඒවට අදාළ විදිහට තමයි ඒගොල්ලන්ගේ රටවල හයිවේ හදලා තියෙන්නේ.
1: අපේ රටේ බෑ.
0: අපේ රටේ ඒ අවශ්‍යතාවය ගැන හිතුවද කියන්න දන්නේ නැහැ. ඒ නිසා ඒක හොයලා බලමු. ඒ කියන්නේ අපිට එහෙම අවශ්‍යතාවයක් නැත්තම් ඔය හයිවේ ස්ට්‍රිප්ස් කියලා කියන්නේ සුදු පාට මේ ඉරි වලින් ගුවන් යානාවක් බාන්න අවශ්‍ය කරන සලකුණු ටිකක් සටහන් කරමු. හරි. සහ විශාල ඉඩකඩක් අර දැන් අපි හයිවේ එකේ යනකොට අපිට තියෙනව නේද වාහනයක් නතර කරන්න පුළුවන් ඒරියා එකක් තියෙන පොලිස් වාහන පමණයි. එහෙම නැත්නම් තියෙනවා එහෙම පොඩි නේද මෙහෙම තනකොළ සහිත පොඩි බිම් තියෙනවා. එතන වැඩි වෙලා ඉන්න බෑ හදිස්සියක නතර කරන්න පුළුවන් කාර්මික දෝෂයක් වගේ වෙලාවට. අන්න ඒ වගේ සෑහෙන ඉඩක් වෙන් කරලා තියෙනවා ඔන්න ඔය කියන මේ ගුවන් පත එහෙම නැත්නම් ගුවන් පතයක් විදිහට පාවිච්චි කරන හයිවේ වල. හරි. මම මේක කියන්න හේතුව තමයි සිංගප්පූරුව කියන රටේ සෑහෙන තියෙනවා රටවල් 29ක් ඒගොල්ලන්ගේ ගුවන් යානා ගොඩබස්සනවා ඒගොල්ලෝ හදලා තියෙන ගුවන් තොටුපළක් වගේ හදලා තියෙන
1: හයිවේ එකට.
0: අපේ රටේ නෙමෙයි මම මේ කියන්නේ පිට රට. හරි.
1: රටවල්
0: 29ක් මේ වුණාට ක්‍රියාත්මක කරනවා ඒ තරමට පහසුකම් තියෙන හයිවේ තමයි ඒගොල්ලන්ගේ රටවල තියෙන්නේ.
1: ඒත් හදිසි අවශ්‍යතාවයකට වෙන්න
0: පුළුවන්. හදිසි අවශ්‍යතාව. හැම වෙලේම යන්න බෑනේ. නිතරම වාහන යනවනේ. එතකොට ඉක්මනට පාර ක්ලියර් කරා හයිවේ එක. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඉක්මනට මේ අදාළ ගුවන් සංඥා නිකුත් කරා. ගුවන් යානා වලට අදාළ තොරතුරු දුන්නා. රේඩාර් පද්ධතියද ඔය එකේ තියෙන පාලක මැදිරි ඔය ඔක්කොම සම්බන්ධීකරණය වෙලා හදිසියට කරගන්න ඒවා. තමයි මේ කිව්වේ
1: කරගන්න පුළුවන්කම තියෙන හදිස්සියට මොකක් හරි වුණාට පස්සේ.
0: ඔව් ඉතින් අර මේක නිකන් අපි දන්නේ නැහැ එහෙම දේවල් වෙනවා කියලා ලෝක සමහර රටවල එහෙම දේවල් වෙනවා. හයිවේ හදන්නේ යන්නම නිකන් සාමාන්‍ය වාහන යන්නම නෙමෙයි ඒ රටවල.
1: රටවල් 29ක් තියෙනවා කියලා කියන්නේ ඒක ටිකක් සාමාන්‍ය වගේ නේ.
0: ඔව් ඒ කියන්නේ ඒක
1: මහා ලොකු දෙයක් නෙවෙයි.
0: එකක් දෙකක් නෙමෙයි.
1: ඔව්.
0: කියන්නේ විරල නැහැ නේ. දැන් අපේ රටේ වගේක් වුණොත් එහෙම අපි පුදුමයි. මොකද සමහර විට අපි මේවා අහලවත් නැහැ. ඒ නිසා තමයි මම ඒ ගැන චුට්ටක් මතක් කරේ. 8:12 අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ. විජය නිෂ්පාදන ගැන මතක් කරනවා මේ පැයදිත්.
1: ඉතින් ඕනම කෑමක් කටන රසට හදාගන්න අනුග්‍රහණියන් වෙනුවෙන්මයි විජය කියන නමින් ඔයාලට මෙලදී ගන්න පුළුවන්කම තියෙන නිෂ්පාදන. ඉතින් විජය කොළබඩු ටික ගත්තාම හැම ගෙදරකම තියෙන කොළබඩු ටික තමයි විජය කියන නමින් ඔබට ලැබෙන්නේ. ඉතින් එහාට ගියාට පස්සේ විජය ඉන්දියා අපපිටි, විජය තෝසෙ පිටි, විජය කුරක්කම් පිටි මේ කියන හැම දෙයක්ම ඔයාලට පුළුවන්කම තියෙන අපේ රසයේ රටේ සම්බන්ධ බෙදෙන විජය නිෂ්පාදන නමින් මෙලදී ගැනීම කරන්න. ඉතින් ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්. විජය කියන නම වර්ධින්නේ නැහැ, යනකොට ගන්නකොට මෙලදී ගැනීම කරනකොට විජය කියන නමින් තියෙන නිෂ්පාදන මිලදී ගන්නවා.

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979
1: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: අටයි විනාඩි 22යි වෙලාව. අපි ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරන්න ඕනේ. මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ ලංකාවේ මෑත යුගයේ ව්‍යවසායකින් දහස් ගාණක් බිහි කරපු ලංකාවේ තරුණ ප්‍රජාවට විශේෂම තාක්ෂණික වශයෙන් කෘෂිකාර්මික ශාස්ත්‍රයේ තාක්ෂණය මුසු කරපු ලංකාවේ බොහෝ දෙනෙක් දැන් දන්න කියන නමක් ඒ ඩෝමා මැෂින් එකත් එක තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් මේ සන්නාමය දැන් ලංකාව පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා.
1: ඉතින් සහලාශිත මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ආට පුළුවන්කම තියෙනවා ඩෝමා වෙතින් කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මෙන්න මේ කියන යන්ත්‍ර ඔයාට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහාට ගියාට පස්සේ දැන් මොනහරි ව්‍යාපාරයක් කරනවා නම් ඇඹරුම් යන්ත්‍ර වගේම පොතල් හිඳන යන්ත්‍ර මෙන්න මේ කියන යන්ත්‍රත් ඔයාට පුළුවන්කම තියෙනවා. හොඳ සේවාවක් එක්ක අලවින් පස හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගැනීම කරන්න නොම්බර 30 කැල්හේන පාර මහරගම මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. ඔයාට පුළුවන් එතනට යන්න. එම නැත්නම් කතා කරලා තවදුරටත් විස්තර ඔයාට දැනගන්න පුළුවන්කම තියෙනවා. 011 176 679 579 ට කෝල් එකක් දීලා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: එවගේ මතක් කරනවා පැල්වත් නිෂ්පාදන අතර තියෙන පැල්වත් යෝගට්.
1: ඔයාට පුළුවන්කම තියෙනවා පැල්වත් යෝගට් එක ඔන්න මිලදී ගන්න. අපි හැමදාම කන යෝගට් එකට හැගිලා ෆ්ලේවර්ස් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා පැල්වත් කියන නමෙන්. ඉතින් ළඟම තියෙන වෙනසලෙන් එහෙම නැත්නම් සුපිරි වෙනසලෙන් ඔයාට වරදින නෑ පැල්වත් කියන නම. ඉතින් පුංචි දුවදර වගේ ඉඳන් වැඩිහිටි ඕනම කෙනෙක්ට බයක් සැකයක් නැතුව දෙන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි අපේ රටේ නිෂ්පාදනය කරන පැල්වත් කියලා කියන්නේ.

0: වනේ.
1: අටයි විනාඩි 27යි වෙලාව. සහරා කාන්තාරය ගැන අපි අහලා තිනවා. කාන්තාර කියලා කියපු ගමන් මතක් වෙන්නේ සහරා කාන්තාරේ මුලින්නේ.

0: මේගොල්ලෝ ගමන් ගත්ත ට්‍රක් රථය සහරා කාන්තාරයේදී කාර්මික දෝෂයකට ලක් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අතරමං වුණා. නයිජර් සහ ඇල්ජීරියානු දේශ සීමා අසන්නේ අසමක්කා නගරයට කිලෝමීටර 80ක් විතර එහා පැත්තෙන් දුරින් තමයි මේ අයගේ සිරුරු හම්බෙලා තියෙන්නේ. මෙතනත් අර කියන්නේ ගලේ ගහලවත් මරන්න බෑ කියලා සමහරු.
1: ඔව්.
0: අන්න ඒ වගේ මෙතනින් දෙන්නෙක් පේරුණා.
1: හා අනිත් අය පිපාස නිසා මිය ගියා.
0: අනිත් අය ජලය ලබා ගැනීමට නොහැකි වීම නිසා මිය ගියා. මේ අයගේ සිරුරු තැන්පත් කළා. එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ තිබිලා හම්බුණා. ඊට පස්සේ ඒවා ගෙනියන්න ආපු වාහනවල එහෙම තැන්පත් කළා. ෆොටෝ එහෙම ගහලා පහුගිය කාලේ පහුගිය දවස් දෙකේ සෝෂල් මීඩියා වල එහෙම මෙව වුණා. කොහොම නමුත් මේ ට්‍රක් එක කැඩුනා හදිස්සියේ. මේක හදාගන්න ගොඩාක් ට්‍රයි කරලා තියෙනවා ඩ්‍රයිවර් මහත්තයා. හැබැයි හරි ගියේ නැහැ.
1: මේ හතරමං වෙලා තියෙනවා කට්ටිය.
0: ඔව්, ඒ පේරිච්ච දෙන්නත් කිලෝමීටර් 50කට වැඩි ප්‍රමාණයක් කාන්තාරයේ පයින් ගමන් කරලා තියෙනවා.
1: හා.
0: ඒ අරගොල්ලෝ
1: ගිහිලා නැද්ද එතකොට?
0: ඒක තමයි වැඩි දැන්. මේගොල්ලෝ බේරුණේ කොහොමද? මේගොල්ලන්ගේ සමහර විට ශරීර සෞඛ්‍ය ටිකක් හොඳයි වෙන්න ඇති. නේද? 49 දෙනෙක් මැරලා දෙන්නෙක් බේරෙනවා කියලා කියන්නේ.
1: ඔව්. ඒත් ඉතින් ඒගොල්ලෝ යන්නේ නැතුව ඇතිනේ.
0: මේගොල්ලෝ කතා කරන්නේ නැති හරි 49ට අපි යන් කියලා.
1: හා හා.
0: මිට කලින් නේ. ඉතින් ඒ කොහොමුණත් ආවේ නැහැ. අවසානයේ දෙන්නෙක් ඉතුරු වෙලා 49 දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. මේගොල්ලෝ බලන් ඉඳලා තියෙනවා මේ ට්‍රක් එක හදනකම්. එහෙම තමයි දැන් පරීක්ෂණවලින් හෙලි වෙලා තියෙන්නේ.
1: ඒ කියන්නේ 49 දෙනා.
0: ඔව් 49 දෙනා ට්‍රක් එක හදලා අපි කීයට හරි කොයි වෙලේ හරි යයි කියන බලාපොරොත්තුෙන් ඉඳලා තියෙන්නේ.
1: අර දෙන බලන් ඉඳලා නැහැ. ඒ දෙන ගිහිල්ලා.
0: ඒ දෙන්න කියලා තියෙනවා. ඕක කොයි වෙලේ හදාගන්න පුළුවන් ඒත් දන්නේ
1: නැහැ.
0: ඔව්. අපිට දැන් වතුරත් නැහැ. අපිට මේ ඉන්නත් බෑ. හා
1: හා.
0: ඒ හින්දා කිලෝමීටර් 50 ඇවිදින්න පටන් ගන්න තියෙනවා.
1: ඔව්. බේරෙනව නම් බේරෙයි කියලා කෝබර ඇවිදිනවා.
0: කිලෝමීටර් 50ක් කියලා කියන්නේ නේ.
1: ඒකනේ.
0: තවාගේ ගම කොහෙද? පානදුරේනේ.
1: ඔව්.
0: මෙතන නම් කිලෝමීටර් කීයක් තියෙනවද?
1: 24ක් තියෙනවා.
0: ඒ වගේ දෙකක්.
1: ඔව්. ඒත් 48යි.
0: පයින් යනවා කියලා කියන්නේ.
1: හ්ම්.
0: ඒ කියන්නේ ඔයා ඔෆිස් ඇවිල්ලා ආයි ගෙදර ගියොත් පයින් ඒත් 48යි තව දෙකක් යන්න ඕන.
1: ඔව්. ඒ මගේ වාහනේ ගිහිල්ලත්.
0: නෑ නෑ මම මේ පයින් පයින් යන්න කියලා කියනවාට.
1: ඔව් ඒක තමයි.
0: දැන් අද වගේ දවසක ඔයාට තිබ්බේ පයින් එන්නේ. ආ බසුත් නැති එක. නේ?
1: කමන්නේ.
0: මේ කොහොම නමුත් මේ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය කතා කරලා තිබුණා.
1: හ්ම් හ්ම්. පයින් ආව නම් දැන් තාම එනවනේ
0: මම. ඔව් ඒක හරි. නෑ වාර කලින් එන්න වෙනවා.
1: පාදර තුරටවත් එන්න වෙයි.
0: ජොබ් එකකට නෙන්නේ ඔය මේ කොයි ගමේ යනවා නෙවෙයිනේ. 8 විනාඩි 30යි දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: උදේ 8යි විනාඩි 37යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදීෙන් දුවන්නේ නම් මේක තමයි.
5: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ශනික සෝයේද ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: අටයි විනාඩි 42යි වෙලාව. පහුගිය දවසක මම මෙන්න මෙහෙම ප්‍රවෘතියක් දැක්කා. ජාතික පෝෂණ මාසය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණයක් කළා. ඒ අනුව අපේ රටේ පාසල් සිසුන්ගෙන් 28%ක් දිනපතා අධික සීනි සහිත බීම වර්ග පානය කරනවා කියලා.
1: කෑම වර්ග අද දින නැත්තම නෑ හැබැයි.
0: දැන් බලන්න සිසුන්ගෙන් 28%ක් දිනපතා අධික සීනි සහිත අනිවාර්යෙන් පැණි බීම එක. ඊට පස්සේ චොක්ලට් අයිස්ක්‍රීම් වගේ පැත්ත කෑම ටිකුත් වැටෙනවා. ඒ නිසා මේ කියන මේක සංඛ්‍යා දත්ත විදිහට ගත්තා මේක අවදානම්. මොකද දැන් අපි පෞගේ කාලවල කතා කරලා තියෙනවා ලංකාවේ 23%ක් දුකේ දියවැඩියාව කියලා. එතකොට දියවැඩියාව තියෙන්නේ වැඩිහිටියන්ට විතරක් නෙවෙයි තරුණ ප්‍රජාව අතරත් මේ වෙනකොට තියෙනවා දියවැඩියාව. ඉතින් ඔබ හිතන්න මේ තරුණ පරම්පරාව මේ කියන මට්ටමට මේ සීනි පරිභෝජනය කරනවා නම්
1: දැන් ඉඳලාම
0: ඔව් ඒවා පස්සෙදී සෞඛ්‍යමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කමක් තියෙන නිසා කෑම පාලනය කියන එකේදී නේද කෑම බීම දෙකම පාලනය කරන්න. බීම පාලනය කරන එක මාර වටිනවා නේ.
1: යනකම බීම පැකට් එකක් එහෙම බොනවා.
0: අන්න ඒකනේ. හරි මේ අපේ ගෑනුලෝ නිතර කියනවා මට බොන්ඩ එපා කියලා. ඒත් බීම පාලනය හරි වැදගත්.
1: ඔව්.
0: 8:44 අපි ඩීප් ටෙක් සෝලා ගැන කතා කරමු මෙතන.
1: ඉතින් ඔලෑංකව තියෙනවා ඩීප් ටෙක් සෝලා ගැන කතා කරනකොට ඔයාගේ ඔෆිස් එකට ඔයාගේ වැඩ කරන තැනට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදරට ඔන්න පුළුවන්කම තියෙනවා සෝලා එකක් හයි කරගන්න. එතකොට ඔයාට පුළුවන්කම තියෙනවා අර පිරිමැස්මෙන් තොරව විදුලිය භාවිතා කරන්න. හැබැයි ඒක ඩීප් ටෙක් සෝලා එකක් වෙන්න බෝනේ. එතකොට පුළුවන්කම තියෙනවා අර පිරිමැස්මෙන් තොරව ඔන්න ඔයාට විදුලිය භාවිතා කරන්න වගේම පාවිච්චි කරන්න වගේම ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ විදුලි බිලට තිත තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න. විදුලි බිලට වැඩි විදුලියක් ඔයා වැය කරලා වේ බිල ගෙවනවා නම් ඔන්නවට පුළුවන්කම තියෙනවා ඒ දේවල් ඔක්කොම නවත්තලා ඔන්න විදුලි බිලට තිත තියලා සෝලා එකකට ඉන්වෙස්ට් කරන්න. ඒකට හොඳම ආයතනය තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. 0711711 1 කියන ඩීප් ටෙක් ආයතනයේ නම්බර එක සේව් කරලා දැන් මම ඩයල් කරලා තියාගන්න ඔයාට ඕන වෙයි.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුප ශාක මගින් මිලදී ගත හැකි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ලකාණ්ඩ Radio ITN
3: අතයි විනාඩි 53යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්න ඕනේ කල්වත නිෂ්පාදන ගැන. දැන් දේශීය දේවල් අතර හුඩිම්ම තීරණ නිෂ්පාදනයක් තමයි පල්වත්ති කියලා කියන්නේ. ඉතින් පල්වත්ති කිරිපිටියේක ඔයා උදේ පාන්දරයාගේ වැඩ ටික පටන් ගන්න කලින් පල්වත්ත කිරි වීදුරුවකින් පටන් ගන්නවා කියලා මම දන්නවා. ඉතින් මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙම අර පුලුවන්කම තියෙනවා පල්වත්ත කිරි පිටික මෙලදී ගන්න. එතනින් එහාට ගියාට පස්සේ පල්වත්ත අයිස්ක්‍රීම් මේ කියන හැම දෙයක් මාට පුලුවන්කම තියෙනවා අවශ්‍ය විදිහට ඔයා කැමති ෆ්ලේවර්ස් වලින් මෙලදී ගන්න. එතක මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන ගැන. දැන් කැම ටික රස කරගන්න ගෙදර තියෙන මොන කුළුබඩු ටික තමයි විජය කියන නමින් අපිට ලැබෙන්නේ. ඉතින් විජය මිරිස්කුඩු විජය තුන පහ විජය මස්කරි මේ හැමදේම මාට පුලුවන්කම තියෙනවා. ඔන්න විශ්වාසයෙන් යුතුව මෙලදී ගන්න තත්වයෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම රසට නියම ප්‍රමිතියට අපිට මේකෙන හැම දෙයක්ම ලැබෙන්නේ අපේ රසය රටේ සැමට බෙදලා විජය නමින්.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: පහේලමයි.
2: සන්තුෂ් මල්ලි හොඳ අම්ම කෙනෙක් වෙන හැටි ඉගෙනනවා. තාත්තා ඔයාට කියන්න, දරු සෙනෙහස කියන දේ අම්ම කෙනෙක්ට දැනුණාම හැමදේම අත්හරින්න පුළුවන්.
3: මට නේ දැන් ඔයා නිකන් ඔයා නෙමෙයි වගේ යන්නේ.
4: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
5: දැන් නම් මට තව මුකුත් වැඩ කියන්න එපා.
2: මරි කියනවද?
5: දැන්වත් ඔයා මාත් එක්ක තියෙන තරහ ඉවරයි කියලා.
2: මල්ලි ඔය ප්‍රශ්න ටික කතා කරලා විසඳ ගන්න. දුව අපි යන්නේ නංගි එක්කගෙන එන්න.
6: ඈ? අපි දෙන්නා මෙහෙම තනියම තියලා.
4: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේලම

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව පෙරවණවයයි වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන විශේෂ මදුරු මර්ධන වැඩසටහන අදින් ආරම්භ වෙනවා. ඒ අනුව සෞඛ්‍ය නිලධාරී කොට්ටාෂ 74ක දින 3ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට පොලිසිය සාත්‍රිවිධ හමුදාවේ සහයද ලබා දී තිබෙනවා. ඩෙංගු බෝවී මේ අධි අවධානම් ප්‍රදේශවලටයි දැඩි අවධානයක් යොමු කරන්නේ. පවතින වැසි තත්ත්වය සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ හැකියාව පවතින බැවින් අවට පරිසරය ජලය එක්රැස් නොවන පරිදි පිරිසිදුව පවත්වා ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ. එසේ නොවන අවස්ථාවලදීම පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද ඩෙංගු මර්ධන ඒකකය සඳහන්
3: කළා.
2: පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළෙහි ප්‍රබලත්වයේ රිච්ටර් පරිමාණය 1.7 බවයි. භූකම්පනය හටගත්තේ රට මෙන්දනාවු දූපතාසන්නේ බවද සඳහන්. කිලෝමීටර් 35ක් පොළොව අභ්‍යන්තරයේ භූකම්පනය හටගෙන තිබෙනවා. මේ වන විට පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: උදේ 9යි විනාඩි 8යි අපි අලුත් පැයක ඉන්නේ.
1: සුබෝදසනක්.
0: සුබෝදසනක්. මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයකටම හේතුවක් තියෙනවා.
1: ඔව්.
0: හේතුවක් නැතිව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.
1: නැහැ.
0: ඔයා දැකලා තියෙනවද?
1: ආ.
0: අර අපි කියන්නේ ඔය ඔය මේ one goal face එකේ
1: හා
0: MC එකේ
1: හරි
0: එහෙම තියෙන අර මේ මෙහෙම යන බෙල්ට් එකේ යන පඩිපෙළ
1: මෙහෙම යන බෙල්ට් එකේ කියවර දැන් කට්ටිය දන්නේ නැහැනේ අර උඩට නගින්න
0: අර උඩට කියන්නේ මේ බෙල්ට් එකේ හිටගෙන හිටියම කෙලින්ම උඩට යන්නේ
1: හරි
0: නේ ඒකට මේ කියනවා මොකක් කියලාද කියන්නේ
1: ගුවන්පාලම
0: හරි ෂෝ ඔය ගහන්න බුදු අම්මු
1: අයියෝ
0: කවුද නම් කිමේ හිටිය කෙනා වගේමයි
1: අයියෝ
0: හා දැන් ඔය මේ WTC එකේ තියෙන්නේ නේද? එතකොට ඔය වගේ එකක ගමන් කරනකොට අපිට මුලින්ම මේ ඇති වෙනවා බයක්. ඕකට පළවෙනියටම නැග ගන්න පුළුවන්ද?
1: ඔව්.
0: නේ? එතකොට ඊට පස්සේ අපි හිතමු දැන් අර දැන් ඔය ස්ටෙයාකේස් කියලා කියන ඔය සාමාන්‍ය පඩිපෙළවල් තියෙන. ඒ කියන්නේ අපි කියන්නේ පඩිපෙළ වර්ග වලින් ගොඩක් කතාව අරගෙන එමු.
1: හරි.
0: ස්ට්‍රේට් ස්ටෙයාකේස් තියෙනවා. ඒ කියන්නේ ඍජුව තියෙන පඩි සහිත එකම දිශාවකින් ඉහළට යන සාමාන්‍ය ඒවා.
1: හහ.
0: ඊට පස්සේ තියෙනවා L shaped ඒවා. ඊට පස්සේ U shaped ඒවා තියෙනවා.
1: හරි.
0: ඊට පස්සේ ස්පයිරල් ස්ටෙයාකේස් තියෙනවා. වටකුරු ඒවා. කර්ව් ඒවා තියෙනවා. හරි. මෘදු වක්‍රාකාර ඒවා. ඊට පස්සේ තියෙනවා ෆ්ලෝටින් ස්ටෙයාකේස්. ඔව්. ඒ කියන්නේ පා වෙන يعني නවීන පෙනුමක් තියෙන ආධාරක පේන්නේ නැති
1: හරි
0: අන්න එහෙම එකක්. එතකොට අර අපි කියන මේ අර බෙල්ට් එක සහිත එක.
1: ඔව්.
0: ඔන්න ඕක ගැන තමයි මම මේ කියන්නේ. හ්ම්
1: හ්ම්.
0: ඒ කියන්නේ දැන් ඔය WTC එකේ එහෙම තියෙන නේ පඩිපෙළක අපි ගමන් කරනකොට අපිට මුලින්ම ඇති වෙනවා බයක්. මේකට නැගගන්නේ කොහොමද?
1: ඔව්.
0: එතකොට ඊට පස්සේ මේකෙන් බහිනකොට අතනින් පැම් කකුල පැටලා වැටෙයිද නේද? ඒ වගේව තියෙනවනේ.
1: හහ්.
0: හරි. එතකොට ඔන්න
1: එස්කලේටර් එක.
0: ඔව් එස්කලේටර් එකනේ.
1: හ්ම්
0: හ්ම්. එස්කලේටර් එක කියලා නේද?
1: හා.
0: අන්න ඒක යනකොට ඔයාලට පේනවා ඔයා හිටගෙන ඉන්න තැන තියෙන වැට වගේ එක ඔයාට වැඩිය ඉක්මනට ගමන් කරනවා.
1: ඔව්.
0: හරි.
1: හහ්.
0: ඇයි ඔයාව ඉක්මනට එහෙම ගමන් කරන විදියට මේක හදලා තියෙන්නේ? ඔයා එක්කම ගමන් කරන්නේ නැතුව ඇයි වැට විතරක් ඉක්මනට ගමන් කරන්නේ?
1: හ්ම්.
0: මේවට හේතු තියෙනවා.
1: ඔව්.
0: හේතු කියන්නේ ඇත්තටම ඔයාව ඉදිරියට නේද? ඔයා ගමන් කරන්න ඉදිරියට නම් ඒ ඉදිරියට ගෙන යාම සඳහා දෙන ඒ කියන්නේ තබ්බේ බෙල්ට් එකෙන් දෙන තල්ලුවක් තමයි ඒ අර අපි ඒක අල්ලන් ඉන්නකොට අපිව කොහොමත් ඉදිරියට ගමන් කරනවා.
1: ඒක තමයි ඉක්මනට යන්නේ.
0: එහෙම නැත්නම් බෙල්ට් එක එක්ක සමාන්තරව ගියොත් එහෙම
1: හරි.
0: ඔය කියන ඒගොල්ලන් අපේක්ෂා කරන මොකක් හරි ප්‍රතිඵලයක් තියෙනවද? ඒක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ බෙල්ට් එකත් එක්ක යනකොට අරගේ තියෙන බැම්ම වගේ එක ඊට වැඩිය ටිකක් ඉක්මනට වේගයෙන් ගමන් කරනවා කියලා
1: කියන්නේ. හරි.
0: එහෙම තමයි මේක හදලා තියෙන්නේ. තව මම මේ වගේ එකක් කියන්නම්.
1: ඔය
0: දැකලා තියෙනවද ලිෆ්ට් වල තියෙනවා ලිෆ්ට් එකේ දොර වැහුණත් පොඩි සිදුරක් තියෙනවා.
1: ඔව්.
0: පොඩි නිකන් අර ගෙවල් වල තියෙන ඉස්සරහ දොරට අපි දායි හයි කරන්න පොඩි මේ කාචයක් වගේ එකක් එළි ඉන්න අය බලන්න.
1: ඔව්.
0: අන්න ඒ වගේ එකක් තියෙනවා. මුල් කාලේ මේ ලිෆ්ට් එක හදපු අය තීරණය කළා තියෙනවා මේක හදිසි යතුරු පාවිච්චි කිරීම සඳහා යොදාගන්න යතුරු කටක් විදියට.
1: හරි. ඒ සිදුර
0: බැරි වෙලා හරි ලිෆ්ට් එකක් නතර වුණොත් හිර වුණොත් මේක ඇරලා මෙයාව ගන්න ඒක යතුරක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. යතුරු කටක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. සාමාන්‍ය ලෝකේ ලිෆ්ට් කියන ඒවා කැඩෙන්නේ ලක්ෂයකට එකයිලු.
1: ලක්ෂයකට එකයි.
0: අපේ ඔෆිස් වල එහෙම උගලන්ට
1: නෙවෙයි.
0: කල්පනා කරලා බලන්න උගලන්ගේ ඔෆිස් වල නව පහුගිය කාලේ අපි දැක්කා ඔය මහල් නිවාස සංකීර්ණයක ලිෆ්ට් සම්බන්ධයෙන්ම කතාවක් ගියා.
1: ඔව්.
0: කොළඹ ප්‍රදේශයේ.
1: හහ.
0: ඒ වනා ඉතින් නඩත්තුවේ ප්‍රශ්නේ.
1: ඔව්.
0: ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් ලිෆ්ට් එකක් නිෂ්පාදනය කරන සමාගමක් ලක්ෂයකට එකක් වගේ තමයි කම්ප්ලේන් එකක් එනවා කියලා කියන්නේ ලිෆ්ට් එකක් කැඩිලා එහෙම තාක්ෂණික ප්‍රශ්නයක් කියලා.
1: හරි විදිහට නඩත්තු කරගෙන ගියොත්.
0: ගියොත්. එතකොට ඔය කියන යතුරු හිල් සම්බන්ධව මුල් කාලේ ඉච්චර ලොකු කැමැත්තක් තිබිලා නැහැ සමාගම්. නමුත් අනිත් අයගේ ආරක්ෂාව සඳහා මේ අයව මෙතනින් ගලව ගන්න අනතුරකදී එළියට ගන්න මේක යොදාගත්තා කියලා කියනවා. සමහරු මේක ඩිසයින් කරනකොට මෙහෙම යතුරු සිදුරක් තියන්න කියලා කිව්වම අයියෝ මේ ඒ සිදුර නිසා මේක කැතයිනේ.
1: ඔව්.
0: නේද?
1: ලස්සනනේ බලන්නේ ඔක්කොම.
0: පොඩි අවලස්සනක් එකතු වෙනවන කියලත් යම් යම් විරෝධතා ඇවිල්ලා තියෙනවා.
1: ඇතුලේ හිටියොත් එහෙම
0: තේරෙයි. يعني ලස්සන වැඩක් නෑ.
1: ඔව්. හිරවලා හිටියොත් කොයි වෙලේ
0: හරි. යනායගේ ආරක්ෂාව නේද?
1: හා.
0: මේ ගැන හිතන්න බැයි නම්.
1: ඔව්.
0: ඉතින් එහෙම දේවලුත් තියෙනවා. ලෝකේ හැම දෙයකටම හේතුවක් තියෙනවා කියලා කියන්නේ මම මේ පොඩි උදාහරණ දෙයක් ගත්තේ. හා. තවර පෑනේ ක්ලිප් එකේ පිටිපස්සේ තියෙනවා පොඩි සිදුරක්.
1: ඔව්.
0: ඒකයි එහෙම තියෙන්නේ. ඔන්න ඔයගේ ප්‍රශ්න තියෙනවා අපිට. හරි. පොඩ්ඩක් හොයලා බලන්න. ඇත්තටම මම දන්නවද ඒකට හේතුව? පෑණි ක්ලිප් එකේ තියෙන පොඩි සිදුරක්. වාතය
1: ගමන් කරනද?
0: හොයලා බලන්න. ඔක්කොම මම කියන්න ඕනේ නෑනේ. 9:12

0: අලුත තිලින කිරීමි බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.

0: රුසියාවයි ඉන්දියාවයි හොඳ යාළුවෝ. මේ ගැන පුටින් කිව්වා රුසියා ඉන්දියා මිතු දම
1: හරේ
0: කාටවත් හොල්ලන්න බෑ කියලා.
1: මේ තරම් ශක්තිමත්
0: ඒ යාළුකම්. මේ තියෙන්නේ හතුරුකම්. ඊශ්‍රායලී ඉරානි මේ වෙලාවෙත් හොඳටම ගහගන්නවා. ඊශ්‍රායලෙන් දැම්මා සමාවෙන්න ඉරානෙන් දැම්මා ඊශ්‍රායලට ගහනේ වැ වීඩියෝස්. දැන් මාධ්‍යත් නිකුත් කරලා තියෙන මිසයිල් ප්‍රහාර එල්ල කරන්න පටන් අරන් තියෙන. ඊශ්‍රායලේ පුරා සයිරන් හඬ විතරයි ඇහෙන්නේ. හදිස්සි අනතුරු ඇඟවීම් සඳහා නිකුත් කරන විශේෂ සංඥා මේ සියල්ල මේ වෙලාවේ ඊශ්‍රායලේ සක්‍රිය කරලා තියෙනවා. ඉතින් ගොඩාක් අය දැන් ඔය ඊශ්‍රායල් ඉන්නේ ආලුව එක්කෙම ඉන්නවනම් නෑ එක්කෙම ඉන්නවනම් කෝල් එකක් දාන්න බැරි වුණත් පොඩි මැසේජ් එකක් දාලා බලන්න
1: පරිස්සමෙන්ද කියලා.
0: ඔව්. මොකද ආරක්ෂාව ගැන ඒ අය බූගත බංකර් ඇතුලේ ඉන්නේ මේ
1: වෙලාවේ.
0: ඔව්. අපි ආලුවෙම කොහොමද පරිස්සමෙන් ඉන්නද කියලා හම් කියන්නේ ඇතුලේ ඉන්න බං බංකරේ ඉන්නේ. මේ 24 පැයම රතු නිවේදනය නිකුත් කරලා තියෙන්නේ කියලා.
1: ඔව්.
0: ඒ නිසා මේ පව් ඇත්තට මේ රටවල මිනිස්සු ලංකාවෙන් ගිහින් එහි ඉන්න අයත් ඒ වගේ රටවල නේද ඉපදිලා තමන්ගේ ජීවිතය ගොමාර ගැට ගහගෙන ජීවත් වෙන මේ හැමෝම දැන් මේ වෙලාවේ මරණ බයෙන් ඉන්නේ.
1: ගොඩ දාගන්නේ කියලා ජීවිතේ ගිහාම දැන් බයෙන් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.
0: ඊශ්‍රායල් අතාරින්නේ නැහැ වැඩි.
1: ඔව්.
0: ඒගොල්ලෝ ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. යුද්ධය අවශ්‍ය නැහැ. යුද්ධය ඉවර වෙන්නෙත් නැහැ. ඒ නිසා අපිට ලෝක මැද පෙරදිග අර්බුදය කියලා එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ හරහා අපේ ආර්ථිකයට බලපෑමක් එල්ල වෙනවා. 9:27 අපි ක්‍රිමිරාජ ගැන මතක් කරන්න ඕනේ.
1: දැන් ක්‍රිමිරාජ කියලා කියන්නේ අපි ක්‍රිමිරාජ කරල් ගුලිය ගැන ඔබට හැම වෙලෙම මතක් කරනවා. දැන් එතනින් එහාට ගියාට පස්සේ වැල්මී පැණිය හදිස්සියේ කැස්සක් එහෙම හැදුනට පස්සේ වට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි උනා කෙම්බිරිසාවක් හැදුනට පස්සේ ක්‍රිමිරාජ පේයාව වට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතනින් එහාට ගියාම දැන් කකුලේ කොන්දේ ඔය කොයි තැනක කැක්කුමක් ආවත් වට පුළුවන්කම තියෙනවා. ඒකටත් බෙහෙත් තියෙනවා ක්‍රිමිරාජ වලින් හන්දි තෛලය. ඉතින් මේ දේවල් විතරක් නෙවෙයි තව ගොඩාක් නිෂ්පාදන තියෙනවා. ආයුර්වේද ඖෂධ ගොඩක් තියෙනවා. වට මිලදී ගන්න කර පුළුවන්කම තියෙනවා ක්‍රිමිරාජ නමින්ම 0742 9362 කියන නම්බරයකට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන්කම තියෙනවා තවදුරටත් වැඩි විස්තර දැනගන්න.
0: ඒ වගේම ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරා. අපි කිව්වා පෞගේ දවස්වල පුහුණු කාර්මික ශිල්පීන් බඳව ගන්නවා කියලා. තවදුරටත් ඒ විදිහමයි මාක්ස්පෙන් ගෲප් එක කියලා කියන්නේ ලංකාවේ දවන්ත සමාගමක් සමාගම් ජාලයක එකතුවක් ගැන මාක්ස්පෙන් සමූහය. ඒක අතර එකක් ගැන තමයි අපි ඩෝම ගැන හැම කතා කරලා තියෙන්නේ. ඉතින් ඩෝම විතරක් නෙමෙයි තවත් යන්ත්‍රෝපකරණ රැසක් ලංකාවට ගෙන්නන්න මූලිකත්වය ගන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් අමතන්න කියලා මතක් කරනවා ඔයාට.
1: 0117 679 507

0: නමයයි විනාඩි 31යි වෙලාව. අපි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත අද සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: දෙක්යා සුරකින් මගතොට.
2: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
0: යහගුණ වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: දෝර ගගේ තලනහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: 9:35 වෙලාව අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ යදවසේ ඔබට වාසනාව ගෙනාව ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල ටික තමයි මතක් කරන්න යන්නේ. මහජන සම්පත මුලින්ම බලමු. මහජන සම්පත 6211 වෙනි දිනුම් වාරය තමයි යදවසේ ක්‍රියාත්මක වුණේ. ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය R අක්ෂරය, ජය අංක අංක 8, නැවතත් අංක 8, අංක බිංදුව අංක 5, අංක 8 සහ අංක 1. ගොවිසෙත 4453 වෙනි දිනුම් වාරය ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය උනේ M අක්ෂරය. ජය අංක අංක 32, අංක 61, අංක 69 සහ අංක 79. මෙගා පව 2559 වෙනි දිනුම් වාරය ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය R අක්ෂරය වෙනකොට සුපිරි අංකය වුණේ අංක 8. ජයග්‍රාහී අංක පිළිවෙලින් අංක 23, අංක 47, අංක 70 සහ අංක 71. ධන නිධානය 2241 වෙනි දිනුම් වාරය ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය උනේ H අක්ෂරය. ජය අංක අංක 28, අංක 31, අංක 63 සහ අංක 82. හඳහන 1520 වෙනි දිනුම් වාරය තමයි දවසේ ක්‍රියාත්මක වුණේ. ජයග්‍රාහී ලග්නය උනේ කටක ලග්නය. ජය අංක පිළිවෙලින් අංක 21, අංක 24, අංක 37 සහ අංක 47. අද සම්පත 786 වෙනි දිනුම් වාරය ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය R වෙනකොට ජය අංක අංක බිංදුව අංක 5, අංක 8 සහ අංක 1. NLB ජය බලමු. NLB ජය 479 වෙනි දිනුම් වාරය තමයි දවසේ ක්‍රියාත්මක වුණේ. ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය S අක්ෂරය වෙනකොට ජය අංක අංක 3, අංක 6, අංක 9 සහ අංක 8. සුබ දවසක්. 327 වෙනි දිනුම් වාරය ජයග්‍රාහී ලග්නය උනේ මේෂ ලග්නය. ජය අංක අංක 4, අංක 22 සහ අංක 47. ඔබට වසනාව ගෙනාවේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: නවය විනාඩි 39යි පාරට බැහැලා බැලුවා බස් තියනවද කියලා.
1: හා
0: අඩුවක් නෑ මිත්‍රවරුනේ බස් තියනවා වාරි.
1: තියනවා වගේනේ.
0: ඔව් ඔව්.
1: කවුද කියන්නේ නෑ කියලා.
0: බස් ඩ්‍රයිවර් මහත්තුරු එහෙම දෙන වොයිස් කට් එකෙන් මං ඇහුවා සමහර මාධ්‍යවල මේ වෙනකොට දාලා තියෙනවා.
1: හා හා.
0: ඉතින් ඒගොල්ලෝ දුවනවා.
1: ඔව්.
0: සමහරු ඉතින් ගෙදර ඇති. නමුත් බස් නැතුවාම නොවේ.
1: නැවේ.
0: හරි. ටිකක් තියෙනවා.
1: හ්ම් හ්ම්.
0: එන්න මෙහෙමයි මේ කෝකට තවස්සිනකොට කොහොම වෙයිද දන්නේ.
1: ඔව් දැනට නම් යන්න පුළුවන් තරමට තියෙනවා.
0: දැන් ඔය බස් නැහැ කියලා යන ආරංචියට අද ගමන් බිමන් සීමා කළා නම්
1: හා
0: අවස්සිනකොට ඔය දුවන බස් වලට සෙනග නැති වෙන්න පුළුවන් නේ.
1: ඔව්
0: ඒ නිසා ඒගොල්ලෝ උනත් ටර්න් දෙකක් තුනක් ගිහිල්ලා 12ට එකට ඔෆ් වෙලා
1: ගෙදර
0: යන්න ඉඩ තියෙනවා.
1: ඒ
0: නිසා ඔයා හවස එහෙම අනවශ්‍ය විදියට එළියට බහින්න හදන්න එපා.
1: අවශ්‍ය වැඩේ කරගෙන ගෙදර යන්න.
0: ඔව් අනවශ්‍ය ගමන් කියලා දිනන අපිට.
1: හා හා.
0: ඒව කොහොමද එහෙම තීරණය කරන්නේ? ඔයා යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයා.
1: ඔව්.
0: ඒ කොහොම වුණත් අද පොඩක් අවධානය දෙන්න. හ්ම්
1: හ්ම්.
0: ඇතැම් ප්‍රදේශවල යම්කිසි හිඟයක් බස් අඩුවක් තියෙනවා.
1: ඔව්.
0: නමුත් බොහෝ ප්‍රදේශවල බස් දුවනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
1: මේ වෙනකොට.
0: උදේ 9:40යි.

0: නවයයි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි.
5: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
6: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අම්රිතා.
8: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 479 579.
9: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
10: මෙමරි ලොස්?
9: කවුද ඩොක්ටර්? යාර සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
10: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
11: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
12: Evening Drive with Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: ලකාණ්ඩ රේඩියෝ ITN

0: උදේ 9යි විනාඩි 50යි තව විනාඩි 10යි තියෙන්නේ. උදේ 10යි වෙන්න 10ට 10යි අපි යන්න හදන යන්න කලින් මතක් කරන්න තියෙන දේවල් ටිකක්. ඒ තමයි මහජන සම්පත රටේ සංවර්ධනයේ දායක වෙන ඔයාට. ඒ කියන්නේ ටිකට් එකක් ගත්තා කියලා කියන්නේ ඔයාලට දිනුමක් ඇදෙනවා වගේම තමයි. ඔයා ඒ ගන්න මුදලින් යම්කිසි කොටසක් රටේ විශේෂයෙන්ම අපි හිතමු ඔය සංචිත ආරක්ෂක අරමුදල් නේද?
1: අධ්‍යාපනයට සෞඛ්‍යයට
0: රණවීර සේවාව වෙන්න පුළුවන් මේ වගේ අංශ ගණනාවක් වෙනුවෙන්ම ඒ මුදලේ දායකත්වයක් තියෙනවා.
1: අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියාදුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රචකිරුල තමයි මහජන සම්පත ලොතරැයිය කියන්නේ. ඉතින් රටේ සංවර්ධනයට දායක වෙන ගමන් අට පුලුවන්කම තියෙනවා. සුපුරුදු විදිහටම කෝටි දෙකේ සුපිරි තෑග 125 ප්‍රථම තෑග වගේම ලක්ෂයේ තෑග සමගින් අනෙකුත් සිසු තෑග මේ හැමදේම දිනා ගන්න එකට කරන්න තියෙන්නේ පුචි රුපියල් 40ක් වියදම් කරන්න. අපි ඔයිට වඩා දේවල් වියදම් කරන වෙලේ ඉතින් පුචි රුපියල් 40ක් වියදම් කළා අට පුලුවන්කම තියෙනවා මේ විදිහට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න.
0: එවගේ මතක් කරන්න ඕනේ අපි පැල්ලොත් නිෂ්පාදන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට පැල්ලොත් කියන නමින් ගන්න කියලා කියන ලංකාවේ අපේ ආඩම්බරයත් එක්ක.
1: ඉතින් අපි කිව්වා පැල්වත කිරිපිටියක ගැන මේද සහිත මේද රහිත කියන කාට දෙකෙන් මාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා පැල්වත කිරිපිටියක. එතනින් ගියාට පස්සේ යෝගට් බටර් අයිස්ක්‍රීම් මේ කියන දේවලුත් අර පැල්වත නමින් මිලදී ගන්න පුළුවන්.
0: විජය කෑම රස කරනවා. හදත් ඔය දවල් 2 වෙනකොට ඔය කුළුබඩු පාවිච්චි කරනකොට මතක තියාගන්න 100%ක් ස්වභාවික රස එකතු කරන්න કૃත්‍රිම රසකාරක වර්ණක දාලා කෑම හදලා ශරීර සෞඛ්‍ය රහිත කරනම් නේද? ඒක තේරුමක් නැහැනේ රස තියෙයි වාගේ සෞඛ්‍ය අවදානමක වැටි. ඒ නිසා මතක් කරගන්න ජාත්‍යන්තරව පිළිගන්නවා විජය කියලා කියන්නේ හොඳම 100%ක් ස්වභාවික කුළුබඩු රසය කියලා.
1: ඉතින් අපේ රසේ රටේ සමට විජය නිෂ්පාදන වලට ලගම වෙලෙන් සැලෙන් සුපිරි වෙලෙන් සැලෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: එමනම් අපි හද දවසට වැඩ ඉවර කරනවා. පරිස්සමෙන් අද දවස් වැඩ ටික කරගන්න. අද හවස් වෙන්නත් පොඩි වැස්සක් කියන වැටෙන්න ඉඩ තියෙනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට ප්‍රදේශ කීපයකට වැසි ඇති වෙන්න පුළුවන්. ඒක නත් අවධානය යොමු කරන්න ගින් එන්න.
1: සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් අපිට අහරණ දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ඔබ වෙත ගෙන ආවේ ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ කිහිපයක අද දිනේ මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ. ඊට අමතරව වයඹ පළාතේ ස්ථාන කිහිපයකට සහ අනුරාධපුර හම්බන්තොට දිස්ත්‍රික්කවලද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 50ක පමණ තරමක තද සුළන් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන ජනාධිපතිවරයා බේජිං ගුවන් තොටුපළේ සිට විශේෂ ගුවන් යානයකින් අද පෙරවරුවේ උතුරු කොරියාව බලා පිටත්ව ගිය බවයි. උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ඩුන්ගේ ඇරයුමක් මතයි මෙම සංචාරය සිදුවන්නේ. ඊට චීන ජනාධිපති ආර්යාව ඇතුළු රට රජයේ නියෝජිත පිරිසක් එක්ව සිට බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණ ැ ක් ෂ ක් ෂ ගේ ැග සම සුප්‍රියන්කයට තැග මේග පව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: මානවීය

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත හාට් බීට්

සමුදස්සනක් උදේ 10 විනාඩි 14යි වෙලාව. හර්මිට් එක අද වැඩ පටන් ගන්න වෙලාව. ලස්සන සිදු ගොඩක් අහන්න හවසක වෙනකන් ඔයාලට පුළුවන්කම තියෙනවා. හර්මිට් අහගෙන මැසේජ් එක කරන්න 07 03 93 93 7 අපේ WhatsApp නම්බර් එකට නිදහසේ පාඩුවේ ඉන්න ගමන් වැඩ කරන ගමන් ඕනම තැනක ඉඳගෙන මැසේජ් එකක් කරන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න අතරේ

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට

0: ඇත්ත ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

දහය විනාඩි 24යි වෙලාව. හඩ්මීට් අහගෙන ඉන්න වෙලාව සිංදුවක් අහන්න මැසේජ් කරන ගැටිප් මට මතක් කරන්න ඕන. මේ වෙලාවේ ප්‍රබාත් මැසේජ් කළ තියෙන සිංදුවකට එකතු කරගන්න කියලා. වැකිම උදුල සම්පත් කවිෂ් කැතුළු ගැටිම් ඉන්නවා කියලා තියෙනවා. රිටඹේ මැසේජ් කළ තියෙන. වැගේම ශිරෝමා මාවනල්ලෙන් මැසේජ් කරනවා සිංදුවකට එකතු කරගන්න කියලා. උදුලය වගේම මේ ගැටිම් ඉන්නවා කියලා තියෙනවා. සිංදුවක් අහන්න බලාගෙන අද අපිත් වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්න කියලා. කුරුවිටින් මැසේජ් කළ තියෙනවා සිංදුවකට එකතු කරගන්න කියලා. මානෙල් එයාගේ ටෙලිෂොප් එකේ වැඩ කරන අතරේ ගහගෙන ඉන්නවා කියලා. එවාගේම වන්දනා මැසේජ් කරනවා මීරිගමේ ඉඳලා සිදුවකට එකතු කරගන්න කියලා. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන අපිත් වැඩ කියලා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. 07.03.93.5.93.7 අපේ WhatsApp නම්බරයකට මැසේජ් එකක් එවන්න පුළුවන්. අප ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න අතරේ දවල් එක වෙන කලින් හાર્ට් බීට් වලට

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
3: උදේ 10 විනාඩි 30 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්බීට්.
3: දහය විලාඩි 32යි වෙලාව. අඩ්බීට් අහගෙන අතර යන්න හදන්නේ වත්තල පැත්තට. එබැයි දිනෝ දාංගලේ කොල්ලෝ ටිකක් කට්ටිය එකතු කරගන්න වත්තල ටොයෝටා සෙට් එක. මේ වෙලාවේ බොස් චන්දිම, නීල අයියා වගේම ආසිරි අයියා, ප්‍රනීත්, කසුන්, දීලක, ඒ වගේම බුද්ධික, ගයනි, ඒ වගේම කුමාර, ඊට පස්සේ ඉසුරු, දර්ශන ඇතුළු කට්ටිම ඉන්නවා. රත්සර තමයි මැසේජ් කෙව්වේ. එයා තමයි මේ වෙලාවේ මෙන්න මෙහෙම සෙට් එකක් මෙතන ඔයා අහගෙන ඉන්නවා කියලා, හාඩ්බීට් අහගෙන ඉන්නවා කියලා මට කිව්වේ. වර්ක්ෂොප් එක හෙල්ලෙන්න ප්‍රෝග්‍රෑම් එක දාලා දෙන්නේ සද්දෙටම. ඡය වේවා කට්ටියම ගොඩක් ආදරෙන් ඉදිරි කර ගන්නවා. හවස එක වෙනකන් ඉන්න ඕනේ.

0: උදේ 10 විනාඩි 36යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

දහයි විනාඩි 46යි වෙලාව. හට් බීට් අහගෙන ඉන්න වෙලාව. පැලොත නිෂ්පාදන ගැන මතක් කරන උන් 100%ක්ම අපේ රටේ රසවත්ම ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ඔබට ගන්න පුළුවන් පැලොත රවත් එක්ක යෝගට් අයිස්ක්‍රීම් බටර් ඇතුළු නිෂ්පාදන වගේම පැලොත කිරිපිටි කියන්නේ රහට කිරි එකක් අදාගෙන බොන්න මම ගන්න මොන නිෂ්පාදන තමයි පැලොත කියන්නේ. ලංකාවේ අපේ දෙයක් අපේ දෙන වටිනාකමක් දෙන්න පැලොත නිෂ්පාදන මිලදී ගන්න. ඔබේ වාසනාව උරගා බලන්න පහු බහින්න එපා. කොයි වෙලාවකවත් මෙන්න මේ වෙලාව වෙනකන් ඉන්නවා මේ වෙලාව වෙනකන් ඉන්නවා කියලා කල් ගන්න එපා. වාසනාව වෙනුවෙන් වාසනාව උරගා බලන්න ළඟම හිතන වෙලාව ට්‍රයි කරලා බලන්න. ඒ වෙනුවෙන් මෙගා පව මිලදී ගන්න. මෙගා පව රතරයක් ගන්න. ඔබේ වාසනාව අද මෙගා පව එක්ක ඔබට ළඟා වෙන්න පුළුවන්.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: රේදුරු බලපත්‍රයන් නොමැතිව මගී ප්‍රහණ බස්්‍රතයක් ධාවනය කළ පුද්ගලෙකු අත්තරංකොට ගැතිබෙනවා. ඒ හැටන් දික්කොය ප්‍රදේශයේදී. සලංකන්ද සිට එම පුද්ගලයා දිනපතා බස්්‍රතය ධාවනය කර අතරමගදී බස්්‍රතයෙහි රේදුරට බාරදින බවටයි හැටන් මූලස්ථාන පොලිසියට තොරතුරු ලැබේ තිබුණේ. ඒ අනුව තොරතුර පිළිබඳව පරීක්ෂා කළ පොලිසිය රේ බලපත්‍රය නොමැතිව බස්්‍රතය ධාවනය කළ පුද්ගලයා අත්තරංකොට ගත්තා. බස්්‍රතයද පොලිස් භාරයට ගැනීමටයි කටයුතු කළේ. පොලිසිය සඳහන් කළේ රියානතුරු බහුල අධික කඳු බැවුම් මෙන්ම වංගු සහිත මාර්ගයක රියදුරු බලපත්‍රයන් නොමැතිව බස්රථය ධාවනය කිරීමට ඉඩ ලබා දීම යන චෝදනා ඇර්ථේ බස්රථයේ හිමිකරුද නඩු පවරන බවයි. ඒ අනුව ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව හැටන් මූලස්ථාන පොලිසිය සඳහන් කළා. බටහිර සා මධ්‍යම ඉරානයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලයේ ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර සාර්ථකව සිදු කළ බවයි ඊශ්‍රායල් ආරක්ෂක බලකාය නිවේදනය කළේ. සිදු වූ ජීවිත හා දේපළහානි පිළිබඳව තවමත් අනාවරණ වී නැහැ. ඉරානය පසුගියදා එල්ල කළ මිසයිල් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායලයේ පවසන්නේ. මේ අතර ඊශ්‍රායලයේ සහ ඉරානය නැවත ප්‍රහාර එල්ල කර ගැනීම හේතුවෙන් දැනට පවත්වාගෙන යන සාමසාකච්ඡාවලට කිසිදු බලපෑමක් ඇති නොවන බවට තමන් විශ්වාස කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම සාමසාකච්ඡා තමන් විසින් මෙහෙවන අතර ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුට තීන්දු තීරණ ගැනීමේ කිසිදු බලයක් නොමැති බවයි. ලක්කන්ඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12:00.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 11 වෙනිදා පහේ

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: පෙරවරු 11 පහ වෙලා විනාඩි 13යි.
2: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
3: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්පයි වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
2: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
1: evening drive with chamit and charu
2: sama anugrahaya
1: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
2: vijaya products ape rasaya rate samata ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකන්න රේඩියෝ ITN.

0: තිළින කිරීමේ බැති පරදා එකත්වය.
1: මේ සමර හඳුකුරු පත්තු කලාට සුවඳ නෑන. ඒවට ස්ටන්ඩස් නැද.
2: හැබයි අම්ග්‍රතා ස්ටන්ඩඩ් සල්ට හදර නිසා හැම හඳුකූරම හොඳ සුවඳයි. නිවිලගේට පස්සෙත් සුවඳයි.
3: කෙසිවකට කෙසිවෙකුට හානියක් නැති එස්සලස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්ග්‍රතා.

0: 95 FM 93.7 Lakana Radio ITN
1: පසරු 11 වෙනාට 21යි.
2: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලඛන මොනින් දේශල් දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්ස

0: කරන්න නෙමෙයි. ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දිනකන දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ලකාණ්ඩ රේඩියෝ ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකාණ්ඩ heartbeat.
1: පෙරවරු 11 වෙනාඩි 23යි වෙලාව. සාමාන්‍ය මේ වෙලාව හොඳයි නේද? හොඳ කෙඩි එකක් බොන්න. ඒ කිරියක මොනකටත් ඔය වගේ සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත් වෙනවා නම් සමහරු ඉන්නවා මේ දරහිත කිරි පිටියක තොරලා බොනවා. සමහරු මේක ප්‍රශ්නයක් නෑනේ, අපිට ඕන කිරියකට අපි රෙඩි. ඒ කොහොම වුණත් ඔයාට ඔය තෝරා ගැනීම දෙකම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. පැල්වති කිරියකේ දැන් මේද රහිත මේද සහිත විදිහට තෝරා ගැනීම කරන්න පුළුවන්කමක් තියෙනවා. යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මේ කිරීමේ හැමදේම පැල්වත නමින්ම ගත්තොත් ඔයාට වරදින්නේ නැහැ. කොහෙන්ද පැල්වත නිෂ්පාදන ගන්න පුළුවන් කියලා ඊළඟට ප්‍රශ්නයක් එනවනම් මම ඒකත් විසඳලා දීලාම යන්න. කොහෙන්ද ගන්න පුළුවන්? නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ තියෙන ආශාකාවක්. එතකොට ගාලුපාර කොල්ලුපිටිය, අරංගල හන්දිය මාළුවේ, පැලවත්ත බතර මුල්ලෙත් තියෙනවා. එහෙම නැත්නම් අනුරාධපුර මර්දන් කඩවල ශාකාවෙනත් ඔයාට පැල්වත්ත නිෂ්පාදන මිලදී ගැනීමේ පහසුවක් තියෙනවා. 0.7 0.93 93.5 93.7 මැසේජ් එකක් එවන්නත් පුළුවන්. 11 වෙනාඩි

සියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhana Heartbeat.
2: පෙරවරු 11 වෙනාඩි 33 වෙනව රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන්නු ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පවර් කියන්නේ. යලිත් වතාවක් මේ වර්තාව අලුත් කර දෙමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්ත මෙගා සුපිරි තෑගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑගක සහ දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. මුදල් හිණිය වගේම සුපිරි මෝටර රථයක හිණිය හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක් මැදෙන ලංකාවේ එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න. 11 වෙනාඩි 35.

0: Canada Radio ITN 11 වෙනිදාට සටයි
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
3: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සෙත් සුවඳින් පිරේවා

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: පෙරවරු 11 වෙනාඩි 46
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා
7: ඉවරයි
8: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: පස්සරු 11:00 වෙනාඩි 46යි වෙලාව. සාමාන්‍ය දේශයේ නිෂ්පාදන ගැන ඔයා වඩාත් උනන්දු වෙන කෙනෙක් නා. අපේ රටේ සල්ලි අපේ රටේ මිත්‍රි කරන්න ඕනේ කියන හැඟීමෙන් ඔයා වැඩ කරනවා නා. ඔයාගේ තීරීම් අතරේ පැල්වත්ත වැළඳ නාමය තියෙනවා වෙන්න පුළුවන්. මොකද පැල්වත්ත කිව්වහම පැල්වත්ත කිරිපිටියක තියෙනවා, යෝගට් තියෙනවා, බටර් තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා, මීකිරි තියෙනවා, ගිතෙල් තියෙනවා, මේ හැමදේම ගන්න පුළුවන් කමක් තියෙනවා. නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ තියෙන ඔවුන්ගේ ශාඛාවක්, ගාලුපාර කොල්ලුපිටිය තියෙනවා තව ශාඛාවක්, තව කොහෙද තියෙනවා ඇත්තේ. අරංගල හන්දියේ මාළපේ ශාඛාව තියෙනවා, පැලවත්ත හන්දියේ තියෙනවා බතමුඩේ තියෙනවා පැලවත්ත ශාඛාව. ඊට පස්සේ අනුරාධපුර මර්දන් කඩවලට ගියාම වඩ පුළුවන් කමක් තියෙනවා, එතනිනුත් පැලවත්ත ශාඛාව හොයාගන්න. හොඳම දේ අගය කරනවා නම් පැල්වත්ත නාමය අගය කරන්න එක අපේ පුරුද්දක්. ඒක නිසා දේශයේ කිරිගොවියාවේ ශක්තිමත් කරන්න අපිට ලැබිලා තියෙන මේ චාන්ස් එක අපි අරගමු. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගමු. 11:48

0: පහළ ලංකාවටම ලකන පෙරනෝවරු
1: පෙරවරු 11:52. ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: රුපියල් කෝටි 19ක් වටිනා ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට. දෙවයින පුරාම අදත් ගිගුරුම් සහිත තද වැසි. කංකසන්තුරේ මන්නාර මහරහා කල්පිටිය මුහුද දීවරයන්ට සහ නාවිකයන්ට තහනම්. කුඩා දරුවන් 3 දෙනෙකු ඇතුළුව මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 20ක්. ඩෙංගු මර්ධන විශේෂ මෙහෙයුම ඇරඹෙයි. රියදුරු බලපත්‍රයන් නොමැතිව මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය කළ අයෙකු අත්අඩංගුවට. ඉරානයේ මිසයිල් ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රතිචාර. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. රුපියල් කෝටි 19කට වැඩි වටිනාකමකින් යුත් ඇමරිකානු ඩොලර් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයයි වැටලීම සිදු කළේ. ඒ මහා පරිමාණයෙන් ඇමරිකානු ඩොලර් සහ දේශීය මුදල් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන බවට පොලිසියට ලද තොරතුරක් හේතුවෙන්. එහිදී කාන්තාවක් ඇතුළු තවත් 4 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ. රියදුරු බලපත්‍රයන් නොමැතිව මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හැටන් දික්කොය ප්‍රදේශයේදී සලන්කන්ද සිට එම පුද්ගලයා දිනපතා බස් රථය ධාවනය කර අතරමඟදී බස් රථය ඒ රියදුරට බාර දෙන බවටයි හැටන් මූලස්ථාන පොලිසියට තොරතුරු ලැබී තිබුණේ. ඒ අනුව තොරතුරු පිළිබඳව පරීක්ෂා කළ පොලිසිය රිය බලපත්‍රය නොමැතිව බස් රථය ධාවනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. බස් රථයද පොලිස් බහරයට ගැනීමටයි කටයුතු කළේ. පොලිසිය සඳහන් කළේ රියානතුරු බහුල අධික කඳු බැවුම් මෙන්ම වංගු සහිත මාර්ගයක රියදුරු බලපත්‍රයන් නොමැතිව බස් රථය ධාවනය කිරීමට ඉඩ ලබා දීම යන චෝදනා යටතේ බස් රථයේ හිමිකරුටද නඩු පවරන බවයි. එය අනුව ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව හැටන් මූලස්ථාන පොලිසිය සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන විශේෂ මදුරු මර්ධන වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණා. එය අනුව සෞඛ්‍ය නිලධාරී කොට්ටාෂ 74ක දින 3ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට පොලිසිය සාත්‍රිවිධ හමුදාවේ සහයද ලබා දී තිබෙනවා. ඩෙංගු බෝවීමේ අධ්‍යවධානම් ප්‍රදේශවලටයි දැඩි අවධානයක් යොමු කරන්නේ. පවතින වැසි තත්ත්වය සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ හැකියාව පවතින බැවින් අවට පරිසරය ජලයේ ක්‍රැස් නොවන පරිදි පිරිසිදුව පවත්වා ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ජනතාවට දැනුම් දෙන්නේ. එසේ නොවන අවස්ථාවලදීම පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. පසුගිය 5 වනදා වන විට මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,168 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතින්. වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු මරණ 20ක්ද වාර්තා වී ඇති අතර ඉන්තුන 3 දෙනෙක්ම කුඩා දරුවන් බවයි සඳහන් වන්නේ. පවතින තත්වයේ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කර ගැනීම වෙනුවෙන් ජනතාව වඩා සක්‍රියව දායක විය යුතු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළා.
1: ජනවාරි ඉඳන් අද දක්වා යම් කිසි වර්ධනයක් පෙන්නුම් කරනවා ඩෙංගු රෝගීන්ගේ. බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර සහ මහා නගර සභා සීමාව තුළ තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ. ගිය අවුරුද්දත් එක්ක ගත්තහම මේ අවුරුද්දේ 50%ක පමණ වැඩියක් පෙන්නුම් කරනවා ගිය අවුරුද්දට සාපේක්ෂව. ඉතින් මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මේ වෙන විටත් මෝසම් සුළං කාලය ආරම්භ වෙලා තිබෙනවා. තව ඉතුරු මාස දෙකකදී වැසි සමය එන්න පුළුවන්. එල් නීනෝ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේක තවත් දරුණු වෙන්න පුළුවන්. මේ ඩෙංගු මර්ධනය අනිවාර්යයෙන්ම කරගත යුතුමයි.
0: ප්‍රදේශ කීපයක අද දිනේ මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැඩි වර්ෂාපතනයක් ඇතිවී හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ. ඊට අමතරව වයඹ පළාතේ ස්ථාන කිහිපයකට සහ අනුරාධපුර, හම්බන්තොට දිස්ත්‍රික්කවලද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාර්යනිරත කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළා.
2: අද දිනේදී බස්නාහිර සබරගමු සහ වයම්පලත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුමුස ඇත වැසි අපේක්ෂා කරනවා. මේ අතරින් බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරනවා. මීට අමතරව අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන්. සුළං තත්ත්වය සැලකුවොත් මධ්‍ය කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් පිටින් ඊට හමන පැටි කිලෝමීටර 40-50 පමණ තද සුළං අද දින බලා ගන්න පුළුවන්. සෙසුම් ප්‍රදේශවල පිටින් ඊට හමන පැටි කිලෝමීටර 30-40 පමණ තරමක තද සුළං අද දිනෙත් බලාපොරොත්තු වෙනවා. ඉගුම් සහිත වැසි ඇතිවන විට ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පිළිවෙල ගන්නා ලෙස ජනතාවගෙන් කාරණා කිල්ලා සිටිනවා.
0: මේ අතර ධීවර සහ නාවික ප්‍රජාවටද විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒකංක සන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස සඳහන් කරමින්. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර 60-70 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පැවතීමයි ඊට හේතුව. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද මුහුදුරළ මීටර 2-2.5 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගයේ අකුරැස්ස නගරාසන්නෝ පිහිටා ඇති බෝධගල තොටුපළ සහ අමලගොඩ අඹසවන බස් නැවතුම සඳහා ආරක්ෂිත වැඩක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. නෙල්වලා ගඟට මායිම මෙම බස් නැවතුම පිහිටා ඇති අතර පසුගිය දිනක එම ස්ථානයෙන් ගඟට වැටුණු පුද්ගලයෙකුද මිය ගියා. ඒ අනුව එම ස්ථානයට ආරක්ෂිත වැඩක් ඉදිකිරීමට පියවර ගන්නා ලෙස අප ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්ද අදාළ අංශ වෙත දැනුවත් කිරීම සිදු කෙරුණා. අනතුරුව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් කුමාර මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය ඊට යොමු කරවීමටයි පියවර ගත්තේ. මෙවන් විට ආරක්ෂක වැට ඉදිකිරීමට පියවරගෙන ඇති බව අකුරැස්ස ප්‍රදේශවාසී ජනතාව ප්‍රකාශ කළා.
3: මේ ගොඩක්ම සුදුසුයි මෙතන ආරක්ෂක වැඩක් ගහන එක. ගොඩක්ම ඉතින් අපි දරුවත් එක්ක ඇවිල්ලා අපි මෙතන ඉන්නවනේ. ආරක්ෂක වැඩක් ගහන එක බොහොම සුදුසුයි ඉතින්.
4: දරුවත් එක්ක මුණත් මෙතන පයින් යන කට්ටිය ගොඩක් යනවා. මේ රෑකට ආවත් වාහනයක් ආවත් පේන්නේ නැහැනේ. ඔතන ගඟට වැටෙනෝනේ නේ. ඇත්තටම මේ වැඩේ කොච්චර හොඳයිද? මෙච්චර කාලයක් කරපු නැති දේ දැන් කරනවා මොනවා හරි.
5: මේ අයිනේ දිගේ මේ කවුරුත් යන්නේ පයින් යන කට්ටිය හරිම බයෙන් තමයි මේ ඒ කියන්නේ අයින් වෙන තැනක් ඇත්තෙන්නේ වාහනයක් එනකොට කරන වැඩ පිළිවෙල ඉතා මේ හොඳයි කියලා මම කියනවා.
0: කෙතරම් බාධක පැමිණියද වත්මන් රජයේ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කරන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. ඒ මොරටුව ප්‍රදේශයේ පැති වැඩසටහනකදී අදහස් දක්වමින්.
6: මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ජනතාව දැනුවත් කරනවා. ඔබගේ ක්‍රියාකාරකම් නිසා මොරටුව අවලස්සනවා විතරක් නෙමෙයි, මොරටුවේ අනේ මිනිසුන්ටත් පීඩාවක් වෙනවා. ඒක නිවැරදි ලෙස කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක දැනුවත් කිරීමක්. හැබැයි අපි දෙන්න උන්ට මාස දවස් 30යි. ඒ දවස් 30න් පස්සේ ඒගොල්ල අනුගත වෙන්නට ඕන. ඔවුන්ට අවශ්‍ය වෙන සහායක් තියෙනවා නම් නගර සභාවෙන් හෝ අපෙන් පොදුවේ රජයක් වශයෙන් ඔවුන්ගේ ජීවිකාව කරගෙන යන්නට ඒ සහාය සම්පූර්ණයෙන්ම දෙනවා. ඒ කියන්නේ එකතකේ නීතිය ක්‍රියාත්මක වෙන්නත් ඕන, මොරටුව අවලස්සන්න තියෙන්නත් ඕන. ගලපුවම වතුර ගලපුවම කුණු තැනතන පුච්චන මේ රටේ මිනිස්සුන්ටයි මේ ගමේ මිනිස්සුන්ටමයි කරදරේ. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා නීතිය කෙලින්ම ක්‍රියාත්මක කරනවා වෙනුවට ජනතාව දැනුවත් කළා, ජනතාව යම් ප්‍රමාණයකට සංවේදී කළා. ඔවුනුත් මේකේ ප්‍රතිවාදී නෙමෙයි. ඒගොල්ල අපේ හවුල්කාරයෝ කරගැනීමේ අරමුණ තමයි ආපෘතියේ තියෙන්නේ. අපේ හවුල්කාරයෝ ලැගල ස්වේච්ඡා මේව කරයි. නැති කට්ටිය අපි නීතිමය පියවර ගන්න වෙයි.
0: ලෝක සාගර දිනය අදට යදී තිබෙනවා. ජගත් සාගර දිනියා ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වූයේ 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2008 වසරේදී ජුනි මාස 8 වනදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. ඉන් අනතුරුවයි සෑම වසරකම ජුනි 8 වනදා මෙම දිනය සැමරෙන්නේ. ඒ අනුව සාගර ජීවීන් සහ සාගර සම්පත් රැක ගැනීමේ අරමුණෙන් ලොව පුරා විවිධ රටවල සැමරුම් සිදු කෙරෙනවා. ශ්‍රී ලංකාවේද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සංවිධානය කරන 2026 සාගර විද්‍යා සහ තිරසහරත්ව ජාත්‍යන්තර සමුළුව අද පැවැත්වෙනවා. එමෙන්ම ඕෂන් වොච් ජංගම දුරකථනයේ දුම් හඳුන්වා දීමටද නියමිතයි. බටහිර සහ මධ්‍යම ඉරානයේ ප්‍රදේශ කීපයකට ඊශ්‍රායලීය ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර සාර්ථකව සිදු කළ බවයි ආරක්ෂක බලකාය නිවේදනය කළේ. සෙදු ජීවිත හා දේපළ හානි පිළිබඳව තවමත් අනාවරණය වී නැහැ. ඉරානය පසුගියදා එල්ල කළ මිසයිල් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායලය පවසන්නේ. මේ අතර ඊශ්‍රායලය සහ ඉරානය නැවතත් ප්‍රහාර එල්ල කර ගැනීම හේතුවෙන් දැනට පවත්වාගෙන යන සාම සාකච්ඡාවලට කිසිදු බලපෑමක් ඇති නොවන බවට තමන් විශ්වාස කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. එම සාකන් විසින් මෙහෙවන අතර ඊශ්‍රායල් ආක්‍රමණාත්මක බෙන්ජමින් නෙතන්‍යාහුට තේන්දු තීරණ ගැනීමේ කිසිදු බලයක් නොමැති බවයි. ආසියානු පැරා ත්‍රෝබෝල් අනුශූරතාවයේ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා. ඒ මැලේසියාවේ කුවාලාලම්පුර් නුවර සිට පැමිණි යානයකින්. මෙවර ආසියානු පැරා ත්‍රෝබෝල් තරගාවලියට ආසියා කලාපයේ රටවල් 6ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. තරගාවලිය පැවැත්ුණේ මැලේසියාවේ කුවාලාලම්පුරේදී. ඒ පසුගිය දෙවනදා සිට පස්වනදා දක්වා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාව හිමිකර ගැනීමටයි සමත් වුණේ. ශ්‍රී ලංකා පැරා ත්‍රෝබෝල් කණ්ඩායම වසර එකහමාරක කාලයක් තුළ ලබාගත් දෙවන ජාත්‍යන්තර ජයග්‍රහණයේ මෙවීම විශේෂත්වයක්. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල රුපියල් කෝටි 19ක් වටිනා ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට. දෙවෙන පුරාමාදත් ගිගුරුම් සහිත තද වැසි. කංකසන්තුරේ මන්නාර මහරහා කල්පිටිය මුහුද දීවරීන්ට සහ නාවිකයන්ට තහනම්. කුඩා දරුවන් 3 දෙනෙකු ඇතුළුව වසරේ මේ දක්වා ඩෙංගු මරණ 20ක්. ඩෙංගු මර්ධන විශේෂ මෙහෙයුම ඇරඹෙයි. රියදුරු බලපත්‍රයන් නොමැතිව මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය කළ අයෙකු අත්අඩංගුවට. ඉර ප්‍රහාරයට ඊශ්‍රායල් ප්‍රතිචාර. මෙලඟ ලග්න ප්‍රවෘත්ති ප්‍රකාශය පසු එකට බලාපොරොත්තු වන්න. දැන් සංචාරයේ විශේෂාංගය.

නැවතුණු තැන. සංචාරේ බස්නාහිර පළාතේ තවත් සුන්දර පාරිසරික සංචාරක කලාපයකට ඔබව එක්කන් යන්නයි අද අපි සංචාරෙන් සූදානම් වෙන්නේ. මේ සංචාරක පරිසර පද්ධතිය පිහිටලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන, කැස්බෑව, මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සහ කලුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුලයි. පානදුර මොයකටේ ඉඳලා වේරස් ගඟේ දකුණු කෙළවර දක්වා හෙක්ටයාර 1245ක පමණ භූමි ප්‍රදේශයක් පුරා මේ සංචාරක පාරිසරික කලාපය පැතිරලා තියෙනවා. මේ තමයි බොල්ගොඩ පාරිසරික ආරක්ෂණ සංචාරක කලාපය.

0: වේරස්ගඟ, බොල්ගොඩ උතුරු වැව, බොල්ගොඩ ගඟ, බොල්ගොඩ දකුණු වැව සහ පානදුර ගඟ යන ජල පද්ධති පහෙන් බොල්ගොඩ පාරිසරික සංචාරක කලාපය සමන්විත වනවා. මේ ජල ප්‍රදේශය තුළ පිහිටලා තියෙන දූපත් සංඛ්‍යාව 13ක්. රස්කින් දූව, කඳුරු දූව, මදුරු දූව, කොත් දූව සහ කාක දූව ඉන් ප්‍රධානයි. ඉතා ඉහළ ජෛව විවිධත්වයේ පාරිසරික පද්ධතියක් වන බොල්ගොඩ අතිශය මනස්කාන්ත සංචාරක පාරාදීසයක්. ලන්දේසි සමයේ කෝට්ටේ සිට රත්නපුර දක්වා බොල්ගොඩ ජලාශය හරහා ප්‍රවාහන කටයුතු සිදු වුණා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. බොල්ගොඩ උතුරු වැවේ පිහිටලා තියෙන අඟුලු එළිය දේවාලය නිසා මේ පරිසර පද්ධතියට සංස්කෘතික වටිනාකමකුත් ලැබිලා තියෙනවා. බොල්ගොඩ ජල පරිසර පද්ධතියේ සිටින මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 45, උභය ජීවීන් විශේෂ 13කුත් මේකේ ජීවත් වෙනවා. උරංග විශේෂ 40ක් මේ පරිසර පද්ධතියෙන් හඳුනාගෙන ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ පවසන්නේ. පක්ෂීන් විශේෂ 97කුත් මේ බොල්ගොඩ පාරිසරික පද්ධතියේ ජීවත් වෙනවා. ශීරපායින් විශේෂ ගණන 31ක්. මේක නිදහස ඉඳගෙන සංචාරය කරන්න වගේම ජෛව විවිධත්වය ගැන පාරිසරික අධ්‍යයනයක් කරන්නත් හොඳම තැනක්. මේ සංචාරක පාරිසරික පද්ධතිය නරඹන්න දෙස් විදෙස් සංචාර විශාල පිරිස් පැමිණෙනවා. මේක අපේ රටේ තව සුවිශේෂ සංස්කෘතික, සමාජීය සහ ආර්ථික වටිනාකමක් තියෙන සංචාරක පරිසර කලාපයක්. ඒක මතු පරම්පරාවටත් ආරක්ෂා කිරීම අපි හැමෝගේම වගකීමක්. හිත නැවතුණු තැන සංචාරේ. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: දවල් 12:18යි

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ලකන්ද රේඩියෝ ITN.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් 12:00 වනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ලකාඩ රේඩියෝ

0: දොළහයි වනරි හතලිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕනෙමන සතිය දෙනකන දවල් එක ඉඳන් හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

0: බෙදාගන්න ඕනෙමනම් සතිය දෙනකල දවල් එක ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: රිදම් වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මේක අපව

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරු සාහිත ආධාරණු බල දුන් තවත් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඕමන්ත පොලිසිය සිදු කළ විමර්ශනයකදී ඕමන්ත නාවට්කුලම් ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වූයේ පෙරේදා දිනයේදී. ඒ අනුවයි පොලිසිය ඊට අදාළ විමර්ශන ආරම්භ කර තිබුණේ. එහිදී ඝාතනයට සම්බන්ධ සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් සැකකාරියන් දෙදෙනෙකු මෙන්ම තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ අවුරුදු 17, 20, 23 සහ 27 යන වයස්වල පසුවන පිරිසක්. සිද්ධිය සම්බන්ධයෙන් නෝමන්ත පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු
3: කරන්නේ.
2: ෆිලිපීනයේ හටගත් ප්‍රබල භූකම්පණයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 129 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. භූකම්පනයාගේ රිට්ට පරිමාණ 1.7. එරට ප්‍රධාන දකුණු දූපත වන මෙන්ඩනාඔහුහි පිහිටි සැන්ටෝස් නගරේ වෙල්ලට ඔබ්බෙන්ඩේ හටගෙන තිබෙනවා. භූකම්පනයක් සමග පිලිපීනයට අමතරව ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු කලාපේ රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර මේ වනටේ අනතුරු ඇඟවීම් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් පිලිපීන ජනාධිපති පර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් එරට ජනතාවට දැනුම් දී ඇත්තේ තවදුරටත් ආරක්ෂිත උස්බිම්වල රැඳී සිටින ලෙසයි. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
3: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගන්නද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

දවල් එක පහු වෙලා විනාඩී 11 වෙලාව අයිබෝන් සුබදාවලක්. අද ජුනි මාසේ 8 වෙනිදා අලුත් සතියක ආරම්භයත් එක්ක අපේ සඳුදා දවසේදී තමයි මුණ ගැහෙන්නේ. මේ මිනිස් ජීවිතය ඇතුලේ සිද්ධ වෙන නරකම දේ වෙනස් වීම කියලා කාට හරි කියන්න පුළුවන්. ඒක හැම වෙලේ තීරණය වෙන්නේ ඒ කෙනා මේ මොහොතේ ඒ වෙනස් වීමට මුහුණ දෙන විදියෙන් කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි මේ මිනිස් ජීවිතය ඇතුලේ සිද්ධ වෙන හොඳම දේත් වෙනස් වීම කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඒ කෙනා මේ මොහොතේ ඒ වෙනස් වීම එක්ක ගනුදෙනු කරන විදියෙන් කියලා මට හිතෙනවා. හැබැයි මේ ලෝකේ තියෙන යුනිවර්සල් ට්‍රුත් එක කියන්නේ සැබෑ සාධාතනික ඇත්ත තමයි වෙනස් වීම අපිට සිද්ධ වෙනවා කියන දේනේ. අපි කවදාවත් හැබැයි වෙනස් වීම පිළිගන්න ලැහැස්ස වෙලා නැහැ. අපි වෙනස් වෙන දේවල් ඉස්සරහා අපි හැමතිස්සම ප්‍රාර්ථනා කරනවා තිබ්බ විදිහටම හැමදේම ආපහු තියෙන්නේ කියලානේ. අපි වෙනස් වීම පිළිගන්න ලැහැස්ස නැහැ. අපි පිළිගන්න ලැහැස්ස වෙනවා. ඒ වෙනස් වීම ඇති කරපු ස්වභාව ධර්මයත් එක්ක ඒ වෙනස් වීම ඇති කරපු පිරිසත් එක්ක මිනිස්සුත් එක්ක පුද්ගලයොත් එක්ක අපි සූදානම් වෙනවා අනවබෝධය තුළින් දුකක් ඇති කරගෙන පරිගැනීමකින් දෙ නිර්මාණය කරගන්න. හැබැයි ජීවිතයේ තියෙන හොඳම දේ තමයි වෙනස් වීම පිළිගන්න සූදානමින් ඉන්න එක. ඒ වගේම වෙනස් වීම පිළිගන්න එක. එතකොට අපිට පරිගන්න ඕන වෙන්නේ නැහැ කියන දේ තමයි මට මතක් කරලා දෙන්න උවමනා වුනේ. ජීවිතේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වෙනස් වීම පිළිගන්න ලැස්සෙන් ඉන්න. එතකොට ජීවිතයේ සුබවාදීව දකින්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා. දුක හිතන එක අඩු කරගන්න පුළුවන්. All time bets it's Javi. අද තව සතුටෙන් තියන ලෑස්ති. හතර වෙනකම් ආවහන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. එකයි විනාඩි 12යි. මතකයිනේ 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: රේඩියෝ ITN
1: එකයි විනාඩි 18යි වෙලාව. ලකන Facebook page එකට ගියාම all time bets චාමි අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාගෙන යන්නත් පුළුවන්. ඒ අතරින් එවපු messages ටික මේ සින්ද පස්සේ මං කියන්නම්.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: පසරු එකයේ වෙනාට 22යි.
2: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර්. දවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ලුකයියා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නදේ?
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
5: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handabe 4 weddi tune karala tiyaganna
1: evening drive with chamit and charu
5: sama anugrahaya
1: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
5: vijaya products ape rasaya rate samata ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: සතියේ දවස්වල හරියටම දවල් 1 වෙනකොට
6: හරිය වදින්න ඔය හිතට මන්දා
1: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
5: ඕල්ටයි බීට්ස් විත් චාම්
1: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මග හැරගන්න එපා

දවල් එක පහු වෙලා වෙනහට විසේ හතරයි වෙලාව. සමහර පැතිවලට හොඳටම වැස්ස කියලා මට ආරංචි වුණා. වැස්ස වහිනවා, සමහර පැතිවලට පායනවා. වෙච්ච දෙයක් නේද? සින්දුව කහන්න ඕනේ කියලා පළවෙනියට මට මැසේජ් එකක් එවලා තිනවා. හිතන්න කවුද? මාපලගම පැත්තෙන් පියල්ජේ. ඔයාගේ මැසේජ් එක තමයි අද මම මුලින්ම දකින්නේ. අපි ලස්සන සින්දුවක් අහමු. චාමියකේ කොහොමද ඔයාට මාත් ඉන්නවා කියලා දැරණියගලින් තරුෂි බස් නායකව මට මැසේජ් එකක් එවට ස්තුති. සුබ දවසක් වේවා. අපිටත් ගීතයක් දෙන්න. කවුද ඔයා? සින්දුවක් නම් දෙන්න පුළුවන්. මාතලින් කුමාරි එරබුදුගල්ල නයනේ ගාමිණී සුභාෂිනිව එකතු කරගන්න ඊළඟ සින්දුව අහන්න. ඔපෙල් ෆැෂන් එකෙන් විමල සේන, කලමනාකාර දෙලංක නදේශාන්, රසික චරිතෝ පසිදෝ චමෝත් කයන්, සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර, ශාන්ති කුමාරී, නිරෝෂා, හර්ෂිනී, සුභා, දිනෝෂා, කම්මනී, චන්ද්‍රානි, ඉරේෂා, නයනී, දෙල්පචිත්‍ර, එයාලා ඔක්කොමලම එකතු කරගන්න ලොකු ටීම් එකක් ඉන්නවානේ. ඒ හැමෝටම ලස්සන සින්දුවක් අහන්න දෙන්න මම ලෑස්ති කරලා තියෙන්නේ. හයි චාමි, කොහමද? අපි අත් සිද්ධකට එකතු කරගන්න කියලා මේ මැසේජ් එක යමී ප්‍රඩක්ස් පොතුපිටිය වාදුවෙන් සම්බන්ධ ස්තුතියාගේ මැසේජ් එකට. සුබ සඳහවත් චාමි කිව්වට තාම ඉතින් හැඳෑවේගෙන එනවා නේද? තව ටික ටික ටික ටික. ඔබ බාහිර ලෝකය වෙනස් කිරීමට සිත වෙහි නම් බාහිර විසින් ඔබව පාලනය කරනවා. ඔබ බාහිර ලෝකය පිළිගන්න සිතුවා නම් ඔබේ පාලකයා ඔබම තමයි. හිතන්න ඔබ විනෝද චාරිකාවක් යාමට සිටියේදී සුළු අසනීපයක් නිසා චාරිකාව යන්න බැරි වුණා කියලා. එතකොට ඔබ පසුතැවෙනවා නම් ඔබ එම සිතේ රූකඩයක්. නමුත් ඔබට වෙන්න තිබුණ දේ වුණා කියලා හිතලා පසු නොතැවී සිටිය හැකි නම් තවමත් ඔබේ පාලකයා ඔබමයි කියලා මේ මැසේජ් එකේ කියලා තියෙන්නේ කවුරු කියලාද හිතන්නේ? සංජය තමයි මැසේජ් එක වෙලා තියෙන පෝස්ට් එකක්. ලස්සන ඒක ඇත්ත නේද? ඔය අනිත් අය අපිව පාලනය කරන අපි රූකඩයක් විදිහට නටවනකම් බලාගෙන ඉන්නවද මිත්‍රවරුනි? නෑ නේද? ඔයාගේ ජීවිතයේ හොඳ නරක හැම දෙයකම තීරකයා ඔබ. ඒක නිසා හොඳ දේවල් තෝර බේරගෙන ඒ දේවල් ක්‍රියාවට නංවන්න. වැරදි දේවල් අඳුනගත්තාම ඒවා නැති කරලා දාන්න. ආයෙ මොකද නේ වැරද්ද කියලා දන දන ඒ දේවල් කරන්න යන්නේ? දන දන වැරදි කරන්න නරකයි. එහෙම වුණොත් ඒක ඉතින් ඔයාගේම වැරද්දක් තමයි. සින්දුවක් අහමු.

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
0: දවල් එක පහු වෙලා වෙනාඩියේ 36 වෙලාව

93.5 93.7 හරි. ඔයා මේ වෙලාවේ සද්දට මහගෙන ඉන්නේ ලක්කඳ ඕල් ටයිම් බේට්ස් චාමි. හවස 4 වෙනකම් මං ඉන්න නිසා 0.76.3.93.5.93.7ට ඔයාට මැසේජ් එකක් එවන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ලක්කඳ Facebook page එකේ ගියාම අපේ post එකක් අදත් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාන්න අහන්න කැමති සින්දුවක් තියෙනවා නම් එහෙම නැත්නම් එකතු කරගන්න ඉන්න පිරිසක් ඉන්නවා නම් එයාව comment එකක් ඉදිරියට දාලා තියන්න. මම තුනේ පෑදී Facebook page එකට ගිහිල්ලා post එක වල comments එක කියන්නම්. හරි. සුබ දවසක් වේවා ඔයාට අපිත් ඉන්නවා කියලා කියන්නේ බරුදල් වලින්. ශිල්පනන්දු ලහිරු ශහනේ නතාලේ ශනාරාදු මිද සෞරේ ශනාව මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ඔයාලා වැක්ත කරගන්න. ආයුෂ බොහෝ වේවා ඕල් ටයිම් බිට්ස් විත් චාමි කියන්නේ චාමර ලියනගේ. වැසිබර කාලගුණෙන් සුඳුරුණු දවසක් කියලා තියෙනවා. කිසිම කෙනෙකුට වැස්සෙන් හානියක් නොවන සුන්දර දවසක් වේවා, සුන්දර සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා චාමර සහ තනු ගෝනවිල දාර්ලුවෙන් තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. දැන් මම ආදරෙන් නැගද කරගන්නවා. හයි නංගී, සුබ තහවලක් වේවා. චම්දේ හයි, කොහොමද සිද්ධා කෝන කියලා තියෙනවා. පුතාලා සිතු නැතු හස්බන්ඩ් සමින්ද, අක්කා අයියා දෝ අමා සත. ඔයාගේ මැසේජ් එක බලන්න අන්තිමටික පැහැදිලි නෑ. පුතා අකිල වැකතු කරගන්න තැන්ක් යූ. අමාශා වෙන්න ඕන දුවගෙනම. එයාට ලස්සර සෙන්දක් ලෑස්ති කරලා තියෙන හන දෙන්න. චාමි, අපි ආලෝක බොක්ෂොප් එකෙන් බත්තර මුල්ලෙන් ලස්සන සෙන්දක් දෙන්න කියලා තියෙනවා. හබේ රත්නායක ශ්‍යාමලි තව කවුද ඉන්නවත් එක්ක මල්ලි සජීවත් එකතු කරගන්නවා කියලා තමයි තියෙන. ටික දවසකට පස්සේ මන්ද මං වාගේ මැසේජ් එකක් දැක්කේ. චාමි කොහොමද ලස්සන සෙන්දක් ඕනේ කියලා තියෙනවා ඊළඟ මැසේජ් එක. අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේ සංජීව දසනායක කොහොමද විස්තර? ඔය පැතරත් රැස්සද? ඔයාවත් එකතු කරගන්න. තාම මැසේජ් එකක් එවන්නේ නැතුව මේ අනුන්ගේ මැසේජ් අහගෙන ඉන්නවද යා? චී. එහෙම ඉන්න පහ මැසේජ් එකක් එවන්න පුළුවන් නේ. 0.7 0.3 93.5 93.7.

0: FM 93.7 Lakana Radio ITN
1: Pasaru ekaye vinadi 42
2: velawa oba weta gena aave
3: me TVS Sport 110 petrol liter ekak gewama yanawa
4: iwara TVS Sport 110 petrol liter ekata kilometer 80 ekata pediye duwan wenna meka thamai
1: dekya sureke mumaka tota clean sri lanka wedasatahana yate kriyaatmaka wana ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: ජුනි 9 වනදා උදෑසන 7 සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී
1: සම්මන්ත්‍රණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේ මුමගතොට

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Rhythm, vibe, beat, it's a mix winner.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
1: ලකන්ඩ රේඩියෝ ITN
3: දවල් එකේ වෙනටි 51යි

0: තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරි

0: නාකන රේඩියෝ ITN
1: දවල් එකපහුව වෙලා වෙනාඩේ 55යි වෙලාව. අකේ ලස්සන සින්දුවක් ඕනේ කියලා තිනෙමි මැසේජ් එක බලමු කාගෙන්ද කියලා. මේ වෙලාවේ ලකනහන් ඉන්න හැමෝම එකතු කරගන්න කියලා කුරුණෑකලින් සුසීමා එපු මැසේජ් එක. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ඉභාගමුවේ එන්ජේ ඇපරල් එකෙන් අනෝමා, සරෝජිනී, නිලන්තිය, සංජීවනි, අනුෂා එකතු කරගන්න කියලා අරුණී තමයි මට මැසේජ් එක එවලා දෙන්නේ. තැන්ක්යූ. අනුත් යාදුව ටිකක්ද මන්ද දිගටම අපි වහගෙන ඉන්න ඕනේ. එහෙමනම් මේ ඇහෙන සින්දුවත් එක්ක ඕල් ටයිම් බීට්ස් ඉට් චාමි අපි අපේ දෙවනි පැයට යන්නයි හදන්නේ. 0.7.3.93.5.93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: 89.5 আৰু 89.7 লাখান্দে ৰেডিঅ' ITN সেবা শ্ৰীলংকীয়া হান্দে
1: বেলাও পাছৰ দেখাই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: පාර්ලිමේන්තුව ලබන නමෝනදා සිට දොළොස්වනදා දක්වා යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනි නමෝනදා මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත යටතේ වන නියෝග සහ වරාය ගුවන්තොරපළ සංවර්ධන පනත යටතේ වන නියමය ඇතුළු තවත් පනත් කෙටුම්පත් කිහිපයක් යටතේ වන නියමයන් පිළිබඳව විවාදයක් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. එදින පස්සරු 2:30 සිට පස්සරු 5:30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ වන යෝජනා සම්මතයේද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතයි. විදුලි සංදේශ බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම ජුනි දසවන බදාදා සිදු කෙරෙනවා. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතයේද එදින විවාදයට ගැනීමට නියමිතයි. සමතකන්න සහ වාණිජ ආරවුල් පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11 වනදා පෙරවරු 11:30 සිට 1:30 දක්වා පැවැත්වෙනවා. එදින පස්සරු 1:30 සිට 5:30 දක්වා රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීතිසාර රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීම සඳහා ජුනි 12 වන සිකුරාදා වෙන් කර තිබෙනවා. අමරිකාවේ නිව්යෝක් නගරයේ සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ පෙන් දුම්රේ ස්ථානය අසලදී පිහි ප්‍රහාරය එල්ලව ඇති බවයි. තුවාල ලැබුවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්. නිව්යෝක් පොලිසිය ප්‍රහාරයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. අද නිව්යෝක්හිදී පැවැත්වෙන ජාතික පැසිපන්දු අවසන් මහතරගයේ නැරඹීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණීමට නියමිත බැවින් ආරක්ෂක අංශ නගරයේ ආරක්ෂාව තර කරමින් සිටියේදී මෙම පිහි ප්‍රහාරය එල්ලව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙලක ලක්ෂණ ප්‍රවෘත්ති පස්සරු තුනට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ராத்து வாக கியன ரேடியோ
1: தன்னவாத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මිනිස්සු එක්ක තෝරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: ලෝකෙ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: වේමත්
1: කලාමටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවන දවල් එකේ ඉඳන් හතර වෙනකම්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස දෙක පහු වෙලා විනාඩිය 11යි වෙලාව FM 93.5 හරි 93.7 හරි මේටම් එක ඇහෙන්නේ ඕල් ටයිම් බෙට්ස් ඉට් චාමි 0.7 0.3 0.3 5 0.3 7 ඔයාට හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන් නම් මගේ මැසේජ් එක මගහැරලා යන්න නැහැ. හයි මනෝ, අපිට වහිනවා හොඳටම කියලා කියන්නේ හලවත හේමල්. කුලියපිටියේ හැමෝමත් එක්ක චූටි වරුණංගිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ කියලා තේන. නැතිවට පණිවිඩ පුරුදු ලෙස ඉස්සර කොළ එළිය කියය මත නොබේ ගැන විස්තර. මොනාද මේ විස්තර? ලස්සන පෝස්ටර් එකක් ස්තුතියි අපිට ෂෙයා කරගත්තට. මඩපත පැතර ගියාම ඉලේ පෙරම ආනන්ද නන්දලාල් හේමපාල ජයතිස්ස සෝමදාස කරුණාදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් වල හැමදෙනාම ආදරෙන් මතක් කරනවාම එමෙල ගාමන්ට් එකේ අනුෂ්ක මොකද මේ කියන්නේ ලලිත් සිසිරස තනෝජ මිස් කුමාරි අක්ක ගේතාක්ක රම්‍ය අක්ක තිලින රෝෂිණි රමණි නේද වැසිනාශෙන් ඉන්න සිසිරයවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕන කියලා කියන්නේ මෙහෙම පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. හිරු නැග එන සෑම උදයක්ම හිරු බැස යන සෑම සවසක්ම ඔබට දැනුම් දෙන්නේ ඔබගෙන ආයුෂය දිනය බැගින් අවසන්ව යන බවයි. ඒ නිසා දවසක් අවසානයේදී ඔබ කළ කී දේ ගැන සැහැීමකට පත් වෙන්න පුළුවන් විදිහට වැඩ කරන්න. අද දවසට මං අපරාධයක් කළේ නැහැ කියලා සතුටු වෙන්න පුළුවන් විදිහට තෘප්තිමත් වෙන්න පුළුවන් විදිහට දවසට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඊට පස්සේ මං යනවා හංවැල්ල දිලාර නිරෝෂාගේ මැසේජ් එක බලන්න. ඉඩක් ලැබුණොත් ආය දවසක පුරුදු තැනකදී හමු වෙමු. සිතින් විතරක් වැල්දගෙන අපි මතක එක්කම තනි වෙමු. යන්න කලින් ඉතින් දෙඟක් වෙන තවාගම හිනෙමු. හැකි ඔනෝතින් යලිත් භවයක අතරමඟ වෙන්නම වෙමු. එසේම වේවා. ඔය වාදරෙන් එකතු කරගන්න ස්තුතියි. මැසේජස් කීපයක් ඔයාවලා තිබුණා. මේකම බලන්න. සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා. වෙනස් වීම් ගැන කියා දීපු නිසා ඒ ගැන අහන්නේ නැහැ කියලා දේනවා. අහන්නනේ ඕන දෙයක්. දිනපතා කනට ඇහෙන හඬවල් වෙනස් වුණාම අහන්න හිතනවා කියලා තියෙනවා මම අර 10-11ට විතර ආවනේනේ. හයි හයි කියන්නේ. ඒක තමයි අපි අහන්න තියෙන්නේ. කොටව වේරකොඩි බේකරි එකෙන් ලොකු බොස් පුල් පොඩි බොස් වරුණ චම්පා මිස් දිස්නා මිස් වෙන්න ඕනේ. ද බලන්නවා නම් ටිකද මොකද වරන්දල ලියලා තියෙන්නේ. දනුෂ්ක මද ශංකර් ජගත් එකතු කරගන්න ජය මාමා. Thank you message එකක් එවුවට වැඩ අතර කොහොමද වෙලාවක් ආගෙන. ඊට පස්සේ චාමි අපිට අද කරන්න එක නැහැ කියලා තියනවා. අයියෝ ඇයි හැමෝම එකතු කරගන්න. බොයගුටින් සුමන තමයි මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. අහන්න බැරි වුණාට මොකද ඒ ගැන උනන් මට කියනවනේ. අහන්න එකයි වටින්නේ. කොච්චර සැලකිලිමත්ද කියලා බලන්න. අසහනම් වදින්න එපා ආදරයට. හවස 2:15.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: පස්සරු දෙකයේ වෙනාඩිය 18යි.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
4: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 veddi tune karala thiyaganna
5: batta meedu mane dam mane dam
6: evening drive with chamit and charu

0: මම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: ලකන්ද රේඩියෝ ITN.

0: අමෘත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අමෘතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමෘතා.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 23යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වෙන්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබි

හවස දැකයි විනාඩි 25 වෙලාව 0.7 3 93 5 93 7 එවලා තියෙන මැසේජස් අපි මේ සිද්ධියෙන් පස්සේ

95 FM 93.7 La Khanna Radio ITN.

0: ආදරය පිරුණු සතුටු පැහැතුන
1: ඕල්ටයි බීට්ස් විත් චාන්.
2: දිල් කියෝ මචලා
0: ජය. විස්කර ගන්න එපා.

හවස දෙකපහු වෙලා විනාඩි 29යි වෙලාව. මතකද මැසේජ් නම්බර් එක කියන්න ඕනද? මේ මැසේජස් එක කියලා අන්තිමට කියන්න ඕනේ. එච්චර ගණන්. හරි, මම මේ මැසේජ් එක කාගෙන්ද කියලා මටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහන්නේ. වැඩ කරන ගමන් අහන් ඉන්නේ. ප්‍රදීප් ලංකා සීෂෙල්ස් වලින්දලා අහන් ඉන්නේ කියලා තේනවා. ඔයාව ආදරෙන් මම මතක් කරනවා. ස්තුතියි මැසේජ් එකක් එව්වට. අපි තින්නවා සරච්චන්ද්‍ර ටයර්ස් ඩ්‍රයිගමින් මේ මැසේජ් එක. අපි සින්දුවක් අහමු. මේ ඉන්නේ කවුද? අපි තහගෙන ඉන්නවා ජා ඇල ඇන් ඉරෝෂිනි සහ පෞලියාය හැමෝම එකතු කරගන්න. අපිට හොඳ ටෝම වහිනවා කියලා තේනවා. පරිස්සමට ඉන්න ඕනේ. පරිත්‍යාගශීලී අතක්, කරුණාවන්ත හේතක්, කෙනෙකු සතු වටිනාම වත්කමයි කියලා ලස්සන පෝස්ට් එකක් වාචා කරලා තිනයි. වෙනුවෙන් ස්තුතියි. සිරිකුමාර කොහොමද? ඔයාවත් එකතු කරගන්න. සුබ දවසක් ශාමී. ලස්සන සින්දුවක් අහමු. මොරටුවෙන් වසන්ත, ඉෂාරවයි නෝනනේ. ඊට පස්සේ දුව ඉන්නවා ඉමල් ෂා, මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ ඊජී අනුර පුස්සල්ලාව BF ජනපදයෙන් එපු මැසේජ් එක. සුබ දවසක් වේවා. පවුල හැමෝම වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙනවද කියලා අහලා තියෙන්නේ. අපන්දි පිටිය රේණුකා කොහොමද? ඔයාලා දෙන්නව තාතරින් මම මතක් කරනවා. ඔහු මේ ඉන්නේ කවුද? හසඳරා, ඔයාට තසනේ පහ කියලා තිබුණා නේද? දැන් හොඳයිද? අපිට වහගෙන ඉන්න කියලා තියෙන සුරේ කරේනු, ඔයාවත් ආදරෙන් මම මතක් කරනවා. අතුපතර මල් පිපුණු ගහක මුල වැන්නේ, නුඹතරම් වෙන කවුද ඒකේ බර දන්නේ? අහස පේරා වැටෙන වැහි බින්දු වැන්නේ, නුඹතරම් වෙන කවුද කඳුළු බර දන්නේ? පැටවුන්ට කෑම සෙවු කිරෙල්ලිය වැන්නේ, නුඹතරම් වෙන කවුද කුසගින්න දන්නේ? රිදෙන විට නුඹේ හිත ඉවසාන ඉන්නේ, නුඹතරම් වෙන කවුද ආදරය දුන්නේ? නුඹේ පැටවු ලොකු වෙලා යන විට දීදීගේ

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හදක් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි

0: එකම තනිකර ගේ මතක හිත රත්න ආකස්මික පැල්තනාක
1: ඕවර් ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දෙනවල

0: නාකාන්ඩ රඩියෝ අයිTN
1: හවස දෙකයේ වනාටතය සාතයි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසිවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියතින හතේම මහජන සම්පත රටටම සම්පත
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: ගන්නේ.
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු.
0: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස්. රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්.
1: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්.
2: දෙන්නේ මාරාන්තිකයි.
3: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
2: හවස
3: 2:39
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
7: ලකන්ඩ රේඩියෝ ITN.
3: හවස 2:39 කියලා වෙලාව මතක් කරලා දුන්නා. ඊට පස්සේ මට හිතුණා ඔයාලට කියන්න ඕනේ කියලා පොල් තෙල් එහෙම තෙල් වර්ග එහෙම හදාගන්න පුළුවන් ලේස් ක්‍රමයක් ගැන කියලා දෙන්න කියලා. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් හදාගන්න තියෙන හොඳම විසඳුම තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. වෙළඳපළේ තියෙන පොල් තෙල් වෙනුවට වඩා ගෙදරදීම පහසු වෙන පොල් තෙල් හදාගන්න පුළුවන්. දැන් පොල් තෙල් කියවට පොල් තෙල් විතරක්ම නෙවෙයි. සමහර කෑම වර්ගවලට බෙහෙත් වර්ගවලට උමනා වෙන රටකජෝ කජෝ සූර්යකාන්ත වතක අප එඬු කොහොඹ මේ දේවල් වලින් තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. සිංගල් පේස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය ගත දෙන් පැට බෝතල් එකක් දෙකක් හතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මිල වෙන රුපියල් 88,000 සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩවලින් නිසා ගෙවි යාම අවමයි කියන විශ්වාසය තියා ගන්න පුළුවන්. 0.117 679 579 කෝල් එකක් අරගෙන මං කිව්වා කියලා වැඩි විස්තරයක් ඔන්න ඔයාලට අහන්න පුළුවන්. හරි, තවසේ දා කාලේ මු 0.7 0.3 93.5 93.4 මැසේජ් එකක් එවන්න පුළුවන්. ලකන Facebook page එකට ගිහලා all time bets with charm අපේ post එකක් තියනවා. ඒක ලයික් එකක් දාලා comment එකක් දාන්නත් පුළුවන්.

පතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එඳ හතර වෙනකන්.

හවස දෙකයි විනාඩි 45 වෙලාව. Good evening Chami. Heartbeat එකේ පැය තුනම හිටියේ මයික පැහැය හිටියේ. මහන්සිය කියලා මේගොල්ලෝ හිතනවා ඇති එහෙම නැහැ. තමිල් song එකක් ඉල්ලලා තියෙන්නේ අපි අහමු හොඳේ. බලමු ඊළඟ සෙන්ටෙන් පස්සේ අහන්න දෙන්න. ප්‍රියා බණ්ඩාරගමින් ඔයාගේ මැසේජ් එක thank you. ඊට පස්සේ hello Chami සුබ දවසක් වේවා. අපිටත් සෙන්දුවක් ඕන කියලා තියෙන්නේ. කටුනායක ඇනිමල්ස් හොස්පිටල් එකෙන් එකතු කරගන්න ඩොක්ටර් සුනිල්, හේමන්ත, ජයරත්න, ඇන්තනී thank you වගේ මැසේජ් එකට කැමති සින්දුවත් මං අහන්න දෙන්න දෙකට මහගෙන ඉන්න. මැසේජ් නොකලට අහන් ඉන්න හඳ චාමි කියලා තියෙනවා. අංජන ජයතිලක කිමද කාරණාව මැසේජ් නොයවන්නට එලෙස කෙලෙස එනටදී මැසජය කෙවලම එවලම තමයිවා කියලා තියෙන්නේ. කමන්න කමන්න අපි සිදුවක් අහු ඔයාටත් ආඩු පාඩුවක් කරන්න සිදුවක් අහන්න දෙනවම හරි. හයි චාමියක්කි, මම පියුමියේ මොනරා කලින් මාවයි බොයෆ්‍රෙන්ඩ් කවිදුවත් එකතු කරගෙන සිදුවක් දෙන්න කියලා ටෙක්ස්ට් මැසෙන්ජ් එකක් කෙවලා තිබුණා. මේ කවුද මේ යටියන්තොට ආනන්ද, සුසන්ත, අනිත් එක්කෙනා කවුද අතනේ රොෂාම් ඔයාලාවත් එකතු කරගන්න. ඇත්තටම කිව්වොත් අගට 96 නම්බේක වගේ මැසේජ් එක චුට්ටක් නෙමෙයි හොඳටම අපහැදිලි. ඊට පස්සේ පොඩ්ඩක් මැසේජ් එක සෙන්ඩ් කරලා බලන්න මං හරියටද මැසේජ් එක චාමිට යවුවේ කියලා. නැත්තම් ඉතින් අපහසුතාවයට පත් වෙනවනේ. සිද්ධ කාලෙමුද? 07යි 03යි 93යි 93යි 7. මිස් කරගන්න වටින්නේ නැති නම්බර එකක්. සේව් කරගන්න වටින නම්බර එකක්.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 50යි. තමිල් සොංග එකක් අහන්න ඕනේ කියලා කිව්වා අය කොකොබල. එන්නානේ. මං පරක්කු කරේ නැහැ සෙන්දොක්. තක්කර දෙන්න මං හිතුවා. අහලම එන්නකෝ හැනා.

0: Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 56යි වෙලාව. All time bits with Xiaomi. අපි අපේ අන්තිම පැයට යන්නයි හදන්නේ. සින්දු හංගින අතරේ නරකද මැසේජ් එකක් එවුවොත්. ලක්කඩ Facebook page එක කියලා post එකට like එකක් comment එකක් දැම්මොත්. අපේ අන්තිම පැයද මොන ගෑවෝ.

0: Radio ITN.
1: ඔබ මොටර්සයිකල් එක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: තුනයි දශම පහ අනුත්තුනයි දශම හත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පස්සරු තුනයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේට විද්‍යුත් බලෙන් ක්‍රියා කරන නව සංචාරක ප්‍රවාහන රථ 10ක් පරිත්‍යාග කර තිබෙනවා. උද්‍යානයේ නැරඹීම සඳහා දිනපතා පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ට ඊටා පහසුවෙන් උද්‍යානයේ සෑම අංශයක්ම නැරඹීමට අවස්ථාව සලසා දීමයි එහි අරමුණ. විද්‍යුත් ආරෝපණ රථ ලබා දීම සිදුවේ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රිකා ජයවීර මහත්මිය ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: ඉරානයේ ටෙහරාන් ගුවන්තොටුපලේ ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා. ඊශ්‍රායල් එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාව සමග පවතින උණුසුම් වාතාවරණය හේතුවෙන් මෙසේ ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැදපෙරදිග කලාපයේ පැවති ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් දීර්ඝ කාලයක් වසා දමා තිබූ ටෙහරාන් ගුවන්තොටුපළ නැවත විවෘත කෙරුණේ පසුගිය අප්‍රේල් මාසයේදී. කෙසේ වෙතත් යලි මතුව ඇති ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ගුවන්තොටුපළ මෙහෙයුම් නැවත වරක් අත්හිටුවීමටයි ඉරාන බලධාරීන් කටයුතු කළේ. මෙලඟ ලක්ඛඬ ප්‍රවෘත්ති පස්වරු හතරට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ගැන ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස 3 විනාඩි 4 වෙලාව. All time bets ichchami. අපි අපේ 3 මිනිත්යි. ඒ කියන්නේ අන්තිම පය පටන් ගන්නවා.

කුලි ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම යන්නම වෙනවා.

0: වෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස තුනයි වෙනාටි නවයයි වෙලාව. 0.7, 0.3, 0.93, 0.7 ගීතිකා මොකද ඇවිල්ලා තියෙන මේ මැසේජ් එක? එමක වම් බය හිතනද? මම පෝස්ට් එකක් කියලා තියෙනවා. ඒක ගැන කියන්න කලින් කවුද පැතින්නේ කියලා මම මතක් කරන්න ඕනේ. YSS ෆැෂන් එකෙන් යාළුවෝ ටික එකතු කරගන්න කියලා තියෙන්නේ. චතු, රමාලි, කුසුම්, සීතා, ශ්‍රියානි, සමන් මලි, ශ්‍රීමති, කීර්ති නන්දා. හයි, කොහමද? හසන්ත සිංහබාහු එකතු කරගන්න පෝස්ට් එක මොකද්ද තියෙන්නේ කියලා බලන්න. වාසියක නැතත් අනුන්ට උදව් කරන අය, බැඳීමක් නැතත් තව කෙනෙක් ගැන හොයලා බලන අය, සතුටක් නැතත් දුකෙන් ඉන්න අයට පිහිට වෙන අය, යාළුකමක් නැතත් අවශ්‍යම මොහොතේ ළඟ ඉන්න අය, ඒ තමයි මේ ලෝකේ ලස්සනම හිත් තියෙන අය. අඩම්බරෙන් කියන්න පුළුවන් අපිත් එහෙමයි කියලා නේ. එහෙම කියන්න පුළුවන් නම් හරි හොඳයි යන්නේ. කවුරු මොනවා කිව්වත් ඔයාට වාගෙන හැම අවංක ආඩම්බරයක් ඇති වෙන්න ඕනේ. කවුරුක තුවාගේ හොඳ කියලා අත්පුඩියක් ගහනකම් බලන් ඉන්නවට වඩා වටින්නේ නැද්ද? කණ්ණඩියක් ඉස්සරහට ගිහලා ඔයා ඔයා ගැන හරිම අභිමානෙන් හිතන්න. ආ, කොච්චර හොඳ මිනිස්සුද කියලා ඔයා ඔයාව දකින්න. ලෝකයක් ඔයාට කියන්නේ දෙනවට වඩා කමෙන්ට්ස්. ඔයාගේ කමෙන්ට් එක හැම දෙයකටම වඩා වටිනවා. හයි, කොහොමද ඉතින් ඔයාට යටි අන්තොට පැත්තෙන් මේ මැසේජ් එක? නිතු ගරාජ් එක හොරන්දර යටි අන්තොට අපිවත් එකතු කරගන්න කියලා කියන්නේ ලක්ෂන්, රුක්ෂන්, ජාම්පති, සෙල්වම්, කුමාරමල්ලි, යාපේස්, සංචු අපිට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අර ගෙවුණු පැයේ මැසේජ් එකක් තිබුණා, මෙන්න මේ සින්දුව දෙන්න ප්ලීස් කියලා තිබුණා. මං ඉතින් සාමාන්‍යයෙන් ජොවාතා කියාවෝ නිබානා පඩේ ගානේ. ඒ කියන්නේ වරුන්දුවක් වුණොත් ඉෂ්ට කරන්න ඕනෙමද නේද? මං කිව්වා මේ සින්දුව දෙනවා කියලා. එහෙනම් ඉතින් අහන්න. 5:09 වෙනකොට 11:00.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස 9 වෙනාඩි 15යි. දෙක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්යා මීළඟ වැඩසටහන
2: ජුනි 9 වෙනිදා උදැසන 7 සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙලේ ගියා සුරේ මුමගතොට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
5: ඒ මිනිස්සේ

0: වගේමත් කලාමයි සතේ දෙනවන දවල් එක එදා හතර වෙනකන්
1: සංචල හිත කිති කැවුනා තැන්බරවදනට ඩිංගක් ලං වෙන්න
2: හිතුනා
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි වෙනටි දහටයි වෙලාව මම් බැලුවේ ටෙක්ස් මැසජස් පැත්තට එන්න ඕනේ කියලා. කොහොමද චාමි නුවරින් සංජීව ඔයා වාතරෙන් එකතු කරගන්න චාමියක්ගේ ඔල් ටයිම් බේට්ස් අහගෙන එන්න ගමන් අපි වැඩ කියලා තියෙන හෂිනී හස්බන් මනෝජත් එකතු කරගන්නවා අම්පාරෙන්. ස්තූතියි වැඩ අතර වෙලාවක් හොයාගෙන ඔහු මතක් කළා මට මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ අපි අලව පැත්තට යන් කැකුලාවල රත්නා කහදව සුනිලා ජාංගනී ස්වර්ණි අලව එකතු කරගන්න. සුබ වේවා ඔබට. පැලෙන් පැලටගේ බෙන්දු ඉසෙන සිතින් සිතට සනසීම බෙදන චාමි දෙන්න අපිට ලස්සන සෙන්දුවක්. ලස්සනයි හොඳ දීපා. දැන් ඔයත් කවිකාරියෙක් වෙලා හොඳ දම් කවිකාරු කීප දෙනෙක් ඉන්නවා. සුරේකා ඉන්නවා, ඊළඟට පස්යාලෙන් චම්දිනේ එයා ඉන්නවා, වැඩකොම මතක් කරනවා තුෂාරි හිත රිදුනනේ ඔයා මත ආදරෙන් මතක් කරන දුව චතු පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න. ඊට පස්සේ අපි සේරුවගල පැත්තට යනවා. කෙඩිය සමරසිංහ ඉන්න ඔය පැත්තේ යාළු කෝමලව එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කියන චාමි තමිදු නේද, තමිදු ඔයාවත් එකතු කරගන්න. ස්තූතියි මැසේජ් එක කැවුවට. ඊට පස්සේ තමරා කුමාරී රත්නපුර එරත්නෙන් ඔයා මැසේජ් එක කැවලා තියෙනවා. ඔයාටත් මම ලස්සන සින්දුවක් අහන්න දෙන්නද? ඒ වගේම මාව අහගෙන විතරක් නම් ඔයා ඉන්නේ, ඔයාට පුළුවන් නේ මට මැසේජ් එකක් යවන්න 0703 935 937. එතකොට මේ පැයවර වෙන කලින් මම ලකන Facebook page එකට ගිහින් අපේ post එක ගැන පොඩ්ඩක් කියන්න. කවුද comment සාල තියෙන්නේ කියලා? එතන ඔයාත් ඉන්නව නම් ඉතින් මම මනහපයි. හසතනයි වෙනට විශ්සයි.

0: ඇද තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: Lakhana Radio ITN.
1: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් ලීඩ්ස් විත් ජාම්.

0: දවස තුන 9 වෙනාට වෙසේ 9 යයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හත. එයාපේ මැසේජ් නම්බර් එක සින්දුවකට එකතු කරගන්න කුරුණෑකලින් චම්පි ඔය මං ආතරයෙන් එකතු කරගන්න. අලව පැත්තට ගියාම උපාලේ ගුණසිරි කෝල් හවුස් එකෙන් ඔයාලා ඉන්නවා. පත්මිනීමේ සුදේ කුමාරස සමන් සමිතා වසන්ත වසන්ති නිලාන්ති අතුළු ඔලහපටම සින්දුවක් දැන්නම්. ඊට පස්සේ සොයා ගැනීමට අපහසුම අහිමි කර ගැනීමට පහසුම දෙය නම් විශ්වාසය. ඇති කරගන්න සෑහෙන කාලයක් ගියාට බිඳෙන්න යන්නේ ඇසිල්ලක් වෙන්න පුළුවන් නේද? ඡන්දේ මහවත්ත පස්සලෙන් ඔයාව එකතු කරගන්න. යටියන්තර පැත්තට ගියාම ආනන්ද සුසන්ත එකතු කරගන්නම්. අක්කේ මගේ නංගි සම්බුනිවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕන කියලා තියෙනවා. පියුමි ඔහුගේ මැසේජ් එක මොනරා කලින් ආව අතරින් මතක් කරනු. කාගේරි මැසේජ් එකේ අතරේ මම දැක්කා මිස්සුනා. ඒක හොයාගන්න පුළුවන් වේද මන්ද බලමු. WhatsApp එකේ පැත්තට මං ආය යන්න කියලා හිතුවේ. චාමී සුබ සන්ධ්‍යාවක් ඔයාටත්. වැඩ කරන අතරේ අපිත් ආව ඔයාව අහලා යන්න කියලා තේනවා. නිෂු thank you. කියනවා ඔබ තදබල ලෙසම ඔබේ නැගිට සිටීමේ තීරණය ගත පසු විශ්වය ඔබ සමග ගමන් කිරීමට පටන් ගන්නවා. ගොඩක් මිනිස්සු ජීවිතය වෙනස් කරගන්න සුදුසු වෙලාවක් හොය හොය කල් මරනවා. නමුත් ඔබේ අභිප්‍රාය ශක්තිමත් නම් බාහිර පරිසරය අදාළ වෙන්නේ නැහැ. ඔබව සොයන මිනිසුන් ඔබව දකිනවා. අදහස් අවස්ථාවන් ගලාගෙන එන්න පටන් ගන්නවා. ශක්තිය හැසිරීම එහෙම තමයි. ඔබේ ශක්තිය වෙනස් වෙනකොට බාහිර වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙන බාහිර වෙනස් වෙලා ඔබව වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා හැම දෙයකම ආරම්භය සිද්ධ වෙන්නේ ඔබේ මනස හරහා නිසා ඔබ දැන්ම ඔබ ගැන තීරණයක් ගන්න ඕනේ. හරිනේ නිෂෝ මං අදහස පැහැදිලිව කිව්වා නේද? මම පොඩ්ඩක් වෙනස් කරලා පොඩ්ඩක් පැහැදිලිව කියන්න try එකක් දුන්නා. හොඳයි. Thank you. වටිනා කියන අදහසක් අපිත් එක්ක share කරගත්තට. තුනට current එක ආවා කියලා පුදුම

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 38යි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අවතන්න. 011767679 ප්‍රධාන කාර්යාලය. නොමර 31 ඇල්හේන පාරමහරගම.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නදේ
3: මේ මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
5: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
2: evening drive with chamit and charu
5: sama anugrahaya
2: maxwin samuha vyapare vithin genwa apita harina dan navanimawakin ena domas antre wiketi miyantreka sadambara himikaruwek wanna adumama tanna 011767679
1: හවස 9 වෙනාඩි 46
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
8: ඉවරයි
9: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි
10: ධන්නවාද
1: සමහර හමුවීම් දෙවියන් විසින් නිර්මාණය කරලා තියෙන්නේ අනාගතයේ වෙනුවෙන් නෙවෙයි මතකයන් සඳහා පමණයි.

හවස තුනයි වෙනාටේ 41 වෙලාව බලමුද එවලා තියෙන මැසේජස් ටික. අලවතුර මුරුත ගස් තැන්නෙන් අජෙත් ඔයාගේ මැසේජ් එක අපි සින්දුවක් අහමු. ඊට පස්ස ගල්පාත පැතර ගියා මෙච්කේඩී ගාමට් එකෙන් මාෂා දෙල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍ර ලතා ශ්‍රියා නේ රේණුකා ඉරංගේ චාන්දනී ගායනේ කාන්ති මේ හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ හායි කොහොමද යටයන්තට සීපෝද ජනපදයේ ධනෝෂි දෙදුලංගන ඔයාව එකතු කරගන්න කියලා තියෙන අක චතුනිවත් මං ආදරෙන් මතක් කරනවා. හොඳ ස්තුතියි. ටික මැසේජ් එකක් කියලා තියෙන්නේ කවුද ඔයාගේ නම නදීද නදී රාජපක්ෂද නම ටික මැසේජ් එකක් නිසා හිමීට කියවන්නම්. හැබැයි පෝස්ට් එක කියන්නම් හොඳ. හැමදේම ලැබෙන්නේ නැහැ, ලැබුරු දේ වටෙන්නේ නැහැ, මිනිස්සිත එහෙමමයි සනසන්න ලේසි නැහැ. දුකින් හිත පලක් නැහැ, සදාකල් ඉන්නේ නැහැ, ලැබුණු කෙටි ජීවිතයේ ගෙවනකම් දන්නේ නැහැ. හොඳම අය ලෝකෙ නැහැ, නරකම අයත් නැහැ, සුදුසු අය ලං වුණොත් ජීවිතයේ දුකක් නැහැ. සසර මග නිවක් නැහැ, කෙලවරක් පෙනෙන්නේ, කරන යහපතක් මිස ගෙනියන්න දෙයක් නැහැ. ජීවිතය කියන්නේ උන් ඕකට. තේරුණාද මිත්‍රයා? සුබ සන්ධ්‍යාවක් චාමි. මම රත්මලානේ නදී. ඔන්න ඉතින් අදත් ආවා කියලා තේන ෂෙහරා, ඔයා අලුතින්ද මම අහන්නේ, ඔයා මං ආතින් පිළිගන්නවා හරිද? මහත්තයා චබලෙන්නා කියලා තේන බබලා දෙන්නා පාරා තාරා ලිෂ්ව ලිප්ට සහන් එහලවත් එකතු කරගන්න මතාතරේ. තැන්ක් යූ මෙසේජ් එකක් එව්වට. ඊට පස්සේ මේ සින්දුව ඉල්ලලා තිබුණේ කවුද ගයාතමි අදහන දෙන්නම්. මැසේජ් එකවල ගොඩාක් කළා. මං එනකොට සින්දු දෙන්න නැතුව තියාගෙන හිටියා. මේවා අහන්න විතරක් වටින සින්දු. 3:42.

0: ලකන රඩියෝ ITN
1: හවස 3යි වෙනාඩි 48යි. චාමි මේ සයි බොහෝ වේවා යෝ බරකුණ හොඳටම මැසේජ් කරන්න කියලා සෑහෙන දුක් ගැනවිල්ලක් තියෙනවා. තෂාරි මං එහෙම කියන එක වගේ හිතට ඉදිරියද? එහෙම වුණේ නෑනේ නේද? කෙලිම කිව්වනම් අරනේ දැන් තමයි මැසේජ් එකක් යවුවේ කියලා නේද? කමක් නෑ කවුද නිරංජි අයියා මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හසදරා සුරේකා වාදරෙන් මතක් කරන්න කියලා තියෙනවා. සාගරවත් මතක් කරන්න කියලා තියෙනවා. නොකෝම කිව්වා. හරි, thank you message එකක් කිව්වට. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? කොමගේ message එක කිව්වේ නෑනේ කියලා තියෙනවා. කවුද? මොරටුවෙන් වසන්ත කිව්වේ නැද්ද? නෝනා නෑ, ඉෂාරා කිව්වා මං. නෝනාගේ නම ඉෂාරාද කියලා තහුවනේ මං. දුව එමල් ශවත් එකතු කරගන්න කියලා තිබුණා. ඉතින් මං අයිසරකෙව ඇහුමින් පවුනේ. තමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කොරියාවෙන් කසුන් ඒක මැසේජ් එකට ස්තුතියි ඔයාට. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. නම කොතරද තියෙන්නේ කියලා හොයාගන්න එපැයි. කෑගල්ල මේ දිනිය ගමේ උපනන්ද ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ වෙලාව මදි වෙයි කියලා හිතන නිසා මම මෙහෙමම යනවා ලකඩ Facebook page එක පැත්තට ගිහිල්ලා අපි බලමු comments ටික. හරිද? likes ගොඩක් තියෙනවා. thank you. ඒ අතරේ වා ඉන්නවද කියලා තමයි මම මේ බඳා ගන්න ඕනේ. බොරු කරන්න බෑනේ, පේනවනේ. බලමු. කසුනාගහවත්ත උශාන්ත බවන්ත මනුකට අයස් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි තින්නමු ධර්මීයගල පැත්තෙන් කියලා අංජන ජයතලකට දාපු කමෙන්ට් එකට thank you. තරුෂි බස්නායක හයි, කොහමද? පොලත් සංගලින් දහරා අපි තාගෙන ඉන්නේ කියලා තියෙනවා. හයි හනවත තුෂාරා, ඔයවත් ආදරෙන් මතක් කරනවා. නීල්සන රත මමත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් ඕනේ. කුරුණෑකල මානෙල් වත්තේ අනිල් thank you message එකට. මාපලකම පියල් ජේ බර්දල් පොලින සෙල් ෆනාන්ඩෝ ඔයත් කමෙන්ට් එකක් දාලා තිබුණා. වෙනදා වගේම අදත් මම ඉන්නවා. හයි, කොහොමද? පතු හැඩ ප්‍රේමසිරි කමෙන්ට් එකට thank you. කටුනායක චෙෆ් එකෙන් විශ්ව විහඟ ස්තුති. සකේවා චාමි අක්කට නදී අද තැන් සංග ෆනාන්ඩෝ සබ සතියක් වේවා. නිෂු ස්තුති. thank you ආගේ කමෙන්ට් එකට. මමත් ලක්කඳහගෙන වැඩ කරන ගමක් ඉන්නේ රශ්මී සලුන් එකේ පන්වැල්ලේ උපුල්. ඔයවත් ආදරෙන් එකතු කරගන්නවා. එකතු කරගෙන කමෙන්ට්ස් ආපය විතරයි කිව්වේ. ලයික්ස් ආපය මගේ හිතේ තියාගන්න. සින්දා කාලේ බුදු සකුරා.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස 3යි විනාඩි 54යි වෙලාව. නිහඬ ගමනක් යන්න හිතුවා දෙපැත්තේ අය ගැන නොමසිතා සිතට තනියක් දැනෙන්නේ නැ පන්නරය ඔබ දෙන නිසා. දෙදින අපි ගෙව්වේ හරියට කල්පයක්සේ ඔබේ හඬ නොඇසෙන නිසා. අදත් ආවා සතුට දෙන්නට හදවතම පිලි ගියා කියලා තියෙනවා. හදිසිරි තමයි හිටෙව්වේ කියලා තියෙනවා. එලිසමේද එලිසමේද. හරිද ශාර බොහොම ස්තුතියි. මට එක නොකිය බැරිවුණා. හරි හරි හරි හිනා වෙන්න හොඳ නෑ. හරි හෙම්මන්ත ටෙක්ස්ටයිල් එකෙන් විමලසේන ඉන්ද්‍රජිත් අජන්ත යසරත්න සම්පත් කනරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයවරන් ජනක ගේනත් තිකාමිනී කුමාරී ශිමාලී ජනකි සජානි සන්ධ්‍යා කුෂානි වලවාතර එකතු කරගන්නවම හයි චාමින් කොහොමද පෙලි පෙන්න ගහමුල මල්ලිකා රත්නායක ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ චාමියකේ අද LNG එකේ මොහොමඩ් අයගේ බර්ත්ඩේ එක 59 වෙනි බර්ත්ඩේ එක කියලා තියෙනවා. Happy birthday Mr. Mohammed. ඔයාට wish කරන්න ඉන්නවා ආගේ wife කුමාරී පවුල හැමදෙනාට එකම ශාෂිනි සුපුනි සඳමාලි චම්පා ස්වර්ණා තුෂාරි මාලා විජිතා දීපා දිලීප එකතු කරගන්න කියලා සුනිල් තමයි මට මැසේජ් එක ගවත් තියන්නේ. යන්නම් අර කවියක් හිටවන්න ගියගෙන් තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇති වුණේ. හරිද මං අය හිටවන්න. Thank you. මම චාමිකා මනෝජිනි සුබ දවසක්.

0: 93.5 93.7 ලක්හඳ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඳ
1: වෙලාව පස්සරු 4:00.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුකරන විමර්ශන කිසිසේත් නතර නොකරන ලෙස අගරාධගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා රජයෙන් ඉල්ලීමක් කළා. එම විමර්ශන කඩාකප්පල් කිරීමට බොහෝ පිරිසක් උත්සාහ දරමින් සිටින බව සඳහන් කරමින්, එය අනුව කුමන හේතුවක් මත හෝ විමර්ශන නතර කළහොත් එය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට කරන දැඩි අසාධාරණයක් බවයි සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළේ. රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියා ජනාධිපති කිම් ජොන් උන් කටයුතු කළා. ඒ ජයන්හි කිම් මුල් සුන් චතුරාශ්‍රේදී. උතුරු කොරියානු මහජන හමුදාවේ ආචාර පෙළපාලියක් දෙහිදී පැවැත්වුණා. උත්සවය අවසානයේ චීන සහ කොරියානු භාෂාවලින් යුත් පිළිගැනීමේ සුබපැතුම් සහිත වර්ණවත් බැලුම් අහසට මුදාහැරීමද සිදු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening driving, Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: සුබ සන්ධ්‍යාවක් හවස 4:04 දැන්

0: හවස 4යි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ආයි සඳ උනානේ.
0: ආයි මත් සඳුද වෙලා. කොහෙන් ගියාද? ආයෙනවා. දවස් පහක් ගෙවෙනකම් බලාගෙන ඉඳලා නිවාඩු දවස. අම්මෝ හැපි ෆ්‍රයිඩේ. හැපි ෆ්‍රයිඩේ කියලා.
1: හිටියා.
0: ඉඳලා ඒ දවසත් බොම අමාරුවෙන් ගත කරලා ගියා. සෙනසුරාදිරිද දවස් දෙක
1: තිබ්බද දන්නේ
0: නැහැ. තිබ්බද දන්නේ
1: නැහැ. කොහෙ සඳ වෙලා?
0: ආයි සඳ වෙලා. ආයි දැන් දවස් පහක් ආයි බලන් ඉන්නවා. අනේ සිකුරාද වෙනද සඳුදා? දැන් සඳුදා යන්න දැන් හවස් වෙලා හෙට අඟහරුවාද බද්දාද රහස්වෙන සිකුරාද.
1: ඔව් දවස් 4යි දවස් 3යි.
0: ඔවගේ කියලා ඇඟිලි ගණගෙන බලාගෙන ඉන්නවා.
1: හා
0: සිකුරාද වෙනකන් ආයි හැපි ෆ්‍රයිඩේ කියලා.
1: ආයි නෝ.
0: ආයි සඳ වෙනවා.
1: ආයි සඳ වෙනවා. මේක චක්‍රයක්.
0: චක්‍රයක් කියන්නේ වැඩක් නෑ කතා කරලා. ඉතින් අපිට දින වැඩ රාජකාරිය වැඩි එකත් එක්ක මේ වෙලාව යනවා කාලය යනවා කියන එක තේරෙන්නේ
1: නෑ.
0: ඉතින් කාලය එක්ක අපිට ලොකු සටනක් කරන්න වෙලා තියෙනවා අපේ වැඩ දිග කරගන්න.
1: ඔව් අපිට දවස් යනවා තේරෙන්නේ නෑ, පැයක් යනවා තේරෙන්නේ
0: නෑ. අපි මේ යන්නේ වයසට.
1: වයසට.
0: ඒක තේරෙන්නේ.
1: කොහෙන් ගියත් වයසට යනවා කියලත් අපිට තේරෙන්නේ නෑ.
0: ඒක තේරෙන්නෙත් නෑ අපිට. අපි වයසට ගිහිල්ලා.
1: ඔව්.
0: ඒ දන්නෙත් නෑ කොහොම හරි. ඉතින් ලෙඩ ටිකක් එහෙම ඇඟට ඇවිල්ලා.
1: හහ්.
0: කල්පනා ශක්තිය අඩු වෙලා.
1: හරි.
0: එතකොට අතපය උස්ස ගන්න බැරි වෙනකොට තමයි.
1: එහෙම හෙරිදෙනකොට තමයි.
0: කාලේ ගිහිලා කියලා දැනෙන. එතකන් අපි දන්නේ නෑ. අපි දුවනවා. අපි
1: ජොග් එක. දෙක දෙකක් ඉදෙනකොට තමයි
0: තේරෙන්නේ. තමයි දෙනෙන්නේ. කේස් කාසි දෙනක නම් ගණන් ගන්න බෑ දැන්.
1: ගණන් ගන්න බෑ. ඕ නේ.
0: කොණ්ඩේ අනේක එහෙම ගණන් ගන්න බෑ දැන්.
1: ඔයාලා විශේෂයිනේ.
0: ඒව ගණන් ගන්න බෑ. මොකද ඒවා මේ දැන්
1: සාමාන්‍ය දේවල්.
0: අවුරුදු 20න් විතරයි එහෙම වෙන වෙලාවල් තියෙනවා.
1: තියෙනවා තියෙනවා.
0: ඒක නිසා එහෙම එකකින් ගණන් ගන්න බෑ. ඉස්සර තමයි නරකෙස් දැක්කහම එහෙම කියලා කියන්නේ.
1: දැන් වයසට ගිහිල්ලායි කියලා.
0: දැන් වයසට ගිහිල්ලා කියලා එහෙම. දැන් එහෙම එකක් නෑ. දැන් මේ වයසට ගියා කියලා කියලා සුදු කෙස් වලින් මෙහෙම බලන්න හිටියොත්
1: දැන් දැන් දෙවන
0: තෝ වයසට ගිහිල්ලා අවුරුදු 20න් විතර මැරෙන්න හිතා ගන්න වෙනවා. ඒක කරන්න බෑ. ඒක
1: හරියන්නේ
0: නෑ. ඒක වළංගු නෑ දැන් මේ කතාව.
1: ඔව්.
0: කොමාරි මේ ඉස්සර නම් ඔය සන්‍යාසී භාවයට පත් වෙන්න නะ.
1: හා
0: නරකෙස් දැකීම. එහෙම කියලා කියනවනේ නරකෙස් දකින්නකොට සන්‍යාසී භාවයට පත් වෙන්න.
1: හා හා.
0: ඒ කියන්නේ තපසකට යන්න.
1: ඔව්.
0: ඒ වගේ තත්ත්වයන් වලට කියලා කිව්වේ.
1: හරි.
0: දැන් තපසට යන්න වෙන්නේ අවුරුදු 20න් විතර.
1: එහෙම බැලුවොත්.
0: එහෙම බැලුවොත්.
1: ඒක හරියන්නේ.
0: ඒක ගැලපෙන්නේ නැති එකක් වෙලා තියෙනවා.
1: හා.
0: හරි ඉතින් අපිට කාලයත් එක්ක ලොකු සටනක් තියෙනවා කියලා කියවනේ. අපි කතා කර කර ගොඩක් වෙලා ගියා. අද හවස 6 හමාර වෙනකන් අදත් පුරුදු විදියටම අපි ඉන්නවා ඉවිනින් ඩ්‍රයිව් එක.
1: ඔව් අද පුලංකම දෙනවා. ඉතින් අද හවස 6 හමාර වෙනකම්ම FM 93.5 FM 93.7 ඔන්න අපි වහගෙන ඉන්න වාකියම මේ පැත්තට මැසේජ් එකක් එවන්න. WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න 0703 935 937.
0: අද අපි පොඩි ප්‍රශ්නයක් උත්හාුණේද?
1: හරි අහමු. අනිත් එක තමයි Facebook එකේ අපේ post එක තියෙනවා.
0: Post එක තියෙනවා. Post එකට comment කරන්න, post එක share කරන්න. තමනද කරන්න.
1: තවමනද ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, මේ ඔක්කොම කරන්න යන්න අපේ ලක්හඩ ඔෆිෂියල් Facebook page එකට.
0: 4:11 වෙලාව.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: කරන්නේ?
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහකුඩු ගම්මිරිස් සහ කහ කුඩු.
0: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස්. රස හඳුනන පිප අග ඇති නම විජය ප්‍රොඩක්ට්.
1: ඉදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්.
2: හෝල්ඩ්.

0: හතරයි විනාඩි 25යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. අපිට වැස්ස කාලේට අමතක වෙනවා.
1: හා
0: මොකද කරන්නේ වැස්ස නැති වුණාම අපේ වගාවට ගියා.
1: ඔව්. අපි මොකද එතකොට කරන්නේ කියලා.
0: අපිට සමහර දේවල් වලට විසඳුම් හොයන්න වෙන්නේ.
1: හා
0: ඒ ප්‍රශ්නේ ආවට පස්සෙම.
1: ඔව්.
0: ප්‍රශ්නේ
1: කලින් පෙර සූදානම කියන එක නෑනේ.
0: නෑ. ප්‍රශ්න එන්න කලින් මෙහෙම වුණොත් මෙහෙම කරන්න ඕන කියලා පොඩි විසඳුමක් හොයාගෙන ඉන්න ගතියක් අපේ හරි අඩුයි.
1: ප්ලෑන් A, ප්ලෑන් B.
0: එහෙම ඒව නෑ. ප්ලෑන් B නෑ.
1: ඒත් නෑ.
0: ඒත් නෑ ප්ලෑන් Z වගේ එකක් අපිට තියෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට අපිට වෙන්නේ ඒකයි. අපිට සමහර වෙලාවට අපි අමාරු වෙටෙන්නේ ඒ හේතුවෙන්.
1: ආව්.
0: අපිට නෑ මේක මෙහෙම වුණොත් මෙහෙම කරන්න ඕන. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන එක ගැන අවබෝධයක් නෑ.
1: අපි අන්තිම මොහොතේ ඔක්කොම කරන්නේ.
0: අවබෝධයක් තිබුණත් ඒක එච්චර ගණන්. ඒක කමක් නෑ.
1: මම තව කල් දිනනවා.
0: ඒක උලක් නෑ. අපි මොකක් හරි කරමු. ඒ වෙලාවට මොකක් හරි කරමු.
1: හා.
0: මොකක් හරි මැච් එකක් ගහමු.
1: ඔව්.
0: එහෙම ඉන්නේ.
1: හරි සතුටෙන් ඉන්නේ නේ.
0: හරි. හැබැයි හොම්බ බිමැනුනාව තමයි
1: තේරෙන්නේ.
0: මතක් වෙන්නේ.
1: එදා ප්ලෑන් කරා නම්
0: එදා මේකට මේ විදියට මම ප්ලෑන් කරා නම්
1: අද මෙහෙම වෙන්නේ නැහැ.
0: අද මෙහෙම වෙන්නේ නැහැ කියලා.
1: පොඩි හරි අඩියක් තියනවා කියලා.
0: අන්න ඒකයි.
1: හා
0: ඒ නිසා මේ දෙයක් වෙන්න කලින් එකට මෙහෙමුණොත් මෙහෙම කරනවා කියන දේ ඉඳ හිතාගෙන ඕනම දෙයක් පටන් ගන්න.
1: ඔව් අද ඉඳන්වත් කරන්න.
0: ඒක ජොබ් එකකට වෙන්න පුළුවන්.
1: හා
0: එහෙම නැත්නම් වගන වගාවට වෙන්න පුළුවන්.
1: ඔව්
0: එහෙම නැත්නම් ඕන ඕනම
1: දෙයක්
0: ජීවිත ඕනම දෙයකට. හැබැයි ඔක විවාහයේදී බෑ.
1: වෙයිද? තාම අත්දැකීම් නැහැ.
0: විවාහයේදී ඔක බෑ. මොකද රණ්ඩු වුණොත් මෙහෙම කරනවා.
1: ආයෙම භයානකයි.
0: ඒකටත් පොඩි සාධාරණ මොකක් හරි උත්තරයක් හොයාගත්තර ගවන්නේ.
1: හා
0: රණ්ඩු වුණොත් මං
1: ගෙදර යනවා.
0: අතර්ල යනවා.
1: අම්මලා ගෙදර යනවා.
0: එහෙම කරන්න බෑනේ.
1: හා
0: ඒක නිසා ඒක සම්බන්ධයෙන් මේ කතාව පොඩ්ඩක් මේ ෆ්ලෙක්සිබල් වෙන්න
1: ඕන. ඔව් ඔව්
0: ඔව්. හැබැයි ඕනම දෙයකදී ඔය ප්ලෑන් B කියන එක.
1: හරි වැදගත්.
0: මෙහෙම වුණොත් මෙහෙම කරනවා කියන එක හොඳයි දැනගෙන තියෙන එක. පුරුදු කරගන්න.
1: නැති එකනේ ප්‍රශ්නේ.
0: දැන් වාගේ වගාවටත් වහිනකොට අමතක වෙලා තිබුණාට වගාවට වතුර ටික ඕන කියන එක.
1: හරි.
0: වැස්ස නැති වුණු දවසර මොකද කරන්නේ?
1: කරන්නේ.
0: කියලා කල්පනා වෙනවනම් ඔයා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් වැස්ස කාලේ වුණත් ගෙනල්ලා තියාගන්න.
1: ඔන්න ඉතින් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙන අපේ ගොයි මහතට පුළුවන් ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් ඔන්න මිලදී ගන්න. ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන් අපේ ගොයි මහතට සුවිශේෂී උමිලා අඩු කිරීම එක්ක ඩීප් ටෙක් සෝලා වතුර මෝටර එකට ඔන්න මාරු වෙන පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් ආයතනය සඳහා ඔයාට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කළ දෙනවා. ඒ නිසා ඔන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 0711711711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: කැම රස කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා.
1: හා
0: හැබැයි රස විතරක් නෙවෙයි කැමකට ඕනේ.
1: ඔව්
0: අපි ඒක කෑවට පස්සේ ඒකෙන් අපි ලෙඩ වෙනවා නම් රසින් වැඩක් නැහැ.
1: ඔව්
0: දිව පිනවලා වැඩක් නැහැ අපේ ශරීරය.
1: හා ඊළඟ දවසේ ලෙඩනවා.
0: ඔව් ඊට පස්සේ බෙහෙත් ගන්න යනවා. කැම ගේන්න වියදම් කරපු මුදලට වැඩිය
1: දෙගුණ තෙගුණයක්.
0: ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් හැම වෙලාවම ගෙදර කැම ටිකක් රසවත්ව හදාගන්න. ඒකට උණ කරන විජය නිෂ්පාදන ටික අරගෙන ගෙනිහිල්ලා තියාගන්න. තුන පහ ටික මිරිස්කුඩු කහකුඩු මේ වගේ අපේ කැම රස ගන්නවන නිෂ්පාදන ටික වසවිසෙන් තොරව අරගන්න පුළුවන් විජය නමත් එක්ක.
1: ඉතින් විජය කියලා කිව්වහම ඕනම කැමක් කට රසට හදාගන්න වගේම ගුණාත්මක බවෙන් එහෙම නැත්නම් තත්වෙන් ඉහළම තියෙන නිෂ්පාදන තමයි අපිට විජය කියන නම ලැබෙන්නේ. ඒ නිසා තමයි දැන් අපේ රසේ රටේ සම්පතත් බෙදන්නේ. ඉතින් ආට පලංකම තියෙන විශ්වාසයෙන් යුතුවගේ කැම ටික රස කරගන්න ගෙදර අයට විජේ කුළුබඩ එකතු කළා කෑම ටිකක් උයා ගන්න. උන ළඟම වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් ආට පුළුවන් කැප තියෙන විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: අපි අර ප්ලෑන් A ප්ලෑන් B ගැන කතා කරානේ.
1: හා
0: දැන් ඔයා ගන්නවා වී කොටන යන්ත්‍රයක් ස්ටීම් බට්ටා.
1: හරි.
0: හරිද ස්ටීම් බට්ටා ඔය පුංචියට ව්‍යාපාර කරන්න හරි එහෙම නැත්නම් ඒ වගේ දෙයකට සහල් සම්බන්ධ ව්‍යාපාරයකට ගන්නවා ස්ටීම් බට්ටා.
1: හරි.
0: ටික දවසක් කරගෙන යනවා මේ වැඩේ මට එච්චර සෙට් නෑ. ඒක කරන්න බෑ වගේ කියලා හිතෙනවා නะ.
1: හරි.
0: ඔයාලට පුළුවන් ඩොම ඇඹරුම් යන්ත්‍රයක් ගන්න.
1: ඔව්.
0: කොහේ දින සල්ලිද කියලා හයිවා.
1: ඇයි ඔය ස්ටීම් බට්ටකින් හම්බ කරගත් සල්ලි ටික එකතු කරලා ගමු.
0: එකතු කරලා ගන්න. මේ මැෂින් එක එක්කම විකුණන්න.
1: අන්න ඒක ඒ ප්ලෑන් C හන්ද?
0: ආ ප්ලෑන් C. මොල නැමේ මොල ගෙනාවු නෑ පින් දෙම යන්න බෑ. පෙගෙන්න පුළුවන්.
1: ඒකනේ.
0: හරිද? ඊට පස්සේ ඒක එහෙම අරගෙන කරන්න පුළුවන්. දැන් ඔයාට මෙහෙම දෙයක්ත් පුළුවන්.
1: මොකද්ද?
0: ඇඹරුම් යන්ත්‍රයක් ගන්නවා. හරිද? ඒකේ වැඩ ටික කරගෙන යනවා.
1: හා.
0: හැබැයි ඒකේ බිස්නස් ටිකක් අඩුයි කියලා හරි මොනවා හරි දැනෙනවා නම් පොල් තෙල් ඉන්ද්‍රිය යන්ත්‍රයකුත් තියා ගන්නවා.
1: හරි.
0: හරිද? එතකොට මොකෙන් හරි එනවා.
1: ඔව් මොකෙන් හරි ආදායමක් එනවා.
0: ඔව්. දැන් ඔය මේ තොරණ ගහන් තොරන් ගහන කට්ටි ඉන්නවනේ.
1: හරි.
0: එයාලා තොරණක් ගහනවා.
1: හහා.
0: ඊට පස්සේ ඒ වටපිටාවේ පාරවල් එළිය කරන ලයිට්ස් ඒවත් දානවා.
1: හරි හරි.
0: සවුන්ඩ්ස් උත් ගන්නවා.
1: ඔව්.
0: ඊට පස්සේ ස්ටේජ් එකත් හය කරනවා භක්ති ගීත කියලා. මේ ඔක්කොම යාගේ පැකේජ් එකේ.
1: හරි.
0: එතකොට තොරණෙන් ආදායමක් කාවේ නැතත් අර ලයිට්ස් වලින් ස්ටේජ් එකෙන් ඔය ඔක්කොම ඒවෙන් අරක බැලන්ස් වෙනවා. ඒ වගේ තමයි. වාට දැන් ඇඹරුම් යන්ත්‍රය අරගෙන ඒකෙන් ආදායම් මදි නම්
1: හා පොල්තල හිඳන යන්ත්‍රයක් ගන්න.
0: යන්ත්‍රය උත්ියා ගන්නවා.
1: ඕ.
0: මොකෙන් හරි ගොඩයයිනේ. ගන්න ඩෝමා. ඩෝමා නමින් මේ මැෂින්ස් ඔක්කොම ගන්න පුළුවන් ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණයත් එක්ක තියෙන්නේ. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සමාගම තමයි ලංකාවට ගෙනාව බෙදාහරින්නේ.
1: ඉතින් අලවියෙන් පසු හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් ඔයාට පුළුවන්කම දෙන මේ හැම යන්ත්‍රයක්ම ඔයාට අවශ්‍ය විදියට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ගන්න. නොම්බර 30 කැලහෙන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන එතනට යන්න පුළුවන්. ඔයාට කතා කරලා විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙන. කතා කරන්න 01176 679 579ට.
0: මේ දවස්වල හරියට වහිනවා.
1: ඔව්.
0: සමහර ප්‍රදේශවලට. හැම පැත්තෙම නෑ. හැබැයි ගොඩක් පැතිවලට ගොඩක් ප්‍රදේශවලට මේක ටිකෙන් ටික ටිකෙන් ටික වහිනවා.
1: ඔව්.
0: හැදුනොත් තෙමිරිස්සාවක්.
1: මොකද කරන්නේ?
0: හැදුනොත් උණක් කැස්සක්. මොකද කරන්නේ?
1: උණු වතුර ගබ්බමු ආනේ.
0: උණු වතුර? කොත්තමල්ලි ගබ්බමු.
1: කොත්තමල්ලි ගබ්බමු.

0: අවස 4:35.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
6: ශි ක්ෂේත්‍රයට නව පනක් ලපා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: හවස 4යි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
6: Rhythm, vibe, beat, it's a mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හතරයි විනාඩි 46 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිද්ධවක් අහන්න මේ වෙලාවේ මැසේජ් කරන කට්ටිය මතක් කරන්න ඕන අපි වහගෙන ඉන්න අය.
1: මුලින්ම යන හදන්නේ බොයගොඩ පැත්තට. ඔන්න බොයගොඩින් එකතු කරගන්න සුබනා සුසන්ත ලසන්ත සුජා රුවන්ෂී ජගත්මි හැමෝම ගොඩක් ආදරෙන් ඊළඟ සිදුවට එකතු කරගන්නවා. ඊට පස්සේ අපිටත් ලස්සන සිදුවක් දෙන්න කියලා ගල්පාත HKD ගාමන්ට් එකේ මැසේජ් එකක් දාලා තියෙනවා. මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විරීත, චන්ද්‍රලතා, එතකොට ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චාන්දනී, ගෛරිකාන්ති මේ හැමෝම එකතු කරගෙන සිදුවක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔකේ ඔයාලවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අමිල ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ ලස්සනම ලස්සන සිදුවකට. ඊට පස්සේ සුබසන්ධ්‍යාවක් වේවා චාරුණංගි චමිත් මල්ලි ඔයාලට. මා තින්නව අහගෙන පට්ට සතුටින් අහන්න කියලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න ප්‍රදීප ලංකා වෙනදා වගේම අපි වහගෙන ඉන්නව බණ්ඩාර ගමිණන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට ඊළඟ සිඳුර අපිවත් එකතු කරගන්න ෆෙනාස් ස්ටීල් එකේ කට්ටිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුසීල්, එතකොට රංග, දිනේෂ්, නිවිතිගල, චරිත, සමන්, රණසිංහ මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ යන්න හදන්නේ ගාල්ල පැත්තට. උඩුගම ඉඳන් ප්‍රියංගි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ධෝනි ආශ්චර්යා, එතකොට මහත්ය සුසන්ත, පවුල හැමෝම ඉලක්ක දාන හැමෝමයි මේ වෙලාවේ සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඕකේ, ඔයාලවත් එකතු කරගන්න ගමන් සුබසන්ධ්‍යාවක් වේවා ඔයාලා දෙන්නටම. මම වැලිපැන්න ගහ මුල්ලේ ඉඳන් මල්ලිකා රත්නායක. ඔන්න යාවත් එකතු කරගන්න මේ වෙලාවේ ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට.
0: දැන් මේ දවස්වල වහින වැස්සත් එක්ක විශේෂයෙන්ම ඩෙංගු වසංගතයක් බවට පත් වෙමින් තියෙනවා. මොකද මේ ඇති වෙලා තියෙන වැසිබර කාලගුණයත් එක්ක අපිට මගහැරෙන පරිසරය නිසාම අපිව ලෙඩ්ඩු කරන්න පටන් ගන්න තියෙනවා. මොකද මේ මදුරුවන් බෝවීමේ ගහණය වැඩිවීමත් එක්ක විශේෂම ඩෙංගු මේ වෙනකොට ගිය අවුරුද්දට සාපේක්ෂව ගත්තට පස්සේ මේ අවුරුද්දේ මේ වෙනකොට 50%කට වැඩි කියලා කියනවා. කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ඩෙංගු ව්‍යාප්තිය 50%කට වැඩි කියලා කියනවා. 50-55 අතර ප්‍රමාණයක් කියලා කියනවා.
1: ඒකත් බස්නාහිර පළාතේ ගොඩක් වැඩිලුනේ.
0: වැඩිපුරම බස්නාහිර පළාතේ. ඉතින් මේම ගත්තහම ලංකාවෙම රෝගීන් විශාල ප්‍රමාණයක් දැන් හඳුනාගෙන තියනවා කියලා කියනවා. මේ තත්ත්වයත් එක්ක
1: 36168 දෙනෙක් රටපුරා රෝගීන් හඳුනාගෙන තියනවා කියලා තියෙනවා මේ ඩෙංගු රෝගය නිසාම.
0: ඉතින් ප්‍රතිශක්තිකරණය අපේ ඇඟය තුල අඩු වුණාම ගොඩක් වෙලාවට මේ ඩෙංගු වසංගතය, ඩෙංගු වෛරසය අපේ ශරීරවලට ඉක්මනින්ම අරගන්නවා.
1: දැන් රෝහල් වල වුණත් ගොඩක් ඩෙංගු රෝගීන් පිරීලා කියලා ආරංචි ලැබෙනවා අපිට, නේද?
0: ඔව්. ඉතින් ඩෙංගු විතරක් නෙමෙයි, ඊට පස්සේ මේක හරහා දැන් චිකන් ගුන්යා වගේ රෝගයකුත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. මොකද ඩෙංගු මදුරුව හරහාම තමයි චිකන් ගුන්යා කියන රෝගයත් ව්‍යාප්ත වෙනවා කියලා කියන්නේ. ඉතින් මාධ්‍යෙන් දැනුවත් කරනවා, වෛද්‍යවරු දැනුවත් කරනවා, ඒ වගේම විශේෂම PHI මහතුරු දැනුවත් කරනවා. මේ හැම කෙනෙක්ම දැනුවත් කරත් වැඩක් නැහැ.
1: ඔබ දැනුවත් නැත්තම්,
0: ඔබ දැනුවත් නොවෙනවනම්, ඔබ දැනුවත් නැත්නම්, විශේෂයෙන්ම මේක මේ සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් රජයටවත් මාධ්‍යයටවත් මේ බලධාරීන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට මහජන සහයෝගය කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා මේ
1: වෙලාවේදී.
0: එහෙම නැති වුණොත්
1: අපි හැමෝටම ඩෙංගු හැදිලා තමයි නතර වෙන්නේ.
0: බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් විශේෂයෙන් පුංචි දරුවොන්ට මේක හැදුනට පස්සේ. ඔවුන්ට කියන්න තේරෙන්නේ
1: නැහැ.
0: එතකොට සමහර වෙලාවට තමන්ගේ අපහසුතාවයන් කියන්න තේරෙන්නේ නැහැ. ඊළඟට මේ ඩෙංගු වලින් මිදෙන්න ගොඩාක් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. වැඩි හිටියෙක් නම් මොකක් හරි කරලා මේ කැපකිරීම කරන්න පුළුවන්.
1: හැබැයි
0: දරුවොන්ට මේක කරන්න ගියාට පස්සේ
1: ලේසියෙන් ගොඩ ගන්න බැහැනේ.
0: ලේසියෙන් ගොඩ ගන්න බැහැ, හරි අමාරුයි. ඉතින් ඒ නිසා මේක නොහැදී ඉන්නව නම්, හදාගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි වටිනම දේ. ඒකට මහා ලොකු දේවල් කරන්න දෙයක් නැහැ.
1: ඔයාගේ වත්ත පිටිය සුද්ධ කරා නම් ඒ ඇතේ.
0: පිට රටින් මොන හරි ගෙනල්ලා එහෙම කරන්න දෙයක් නැහැ. ලොකු මුදලක් වියදම් කළා කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි වටපිටාවේ වතුර රැඳෙන තැන් ටික අයින් කළා දාන එක.
1: ඔයාගේ වටපිටාව සුද්ධ කරගත්තා නම් එතකොට හැමතැනම සුද්ධ පවිත්‍ර වෙලානේ.
0: අනිවාර්යෙන්. ඒ නිසා දැන් අද සිට දින 3ක් විශේෂයෙන්ම රට පුරාම මේ ඩෙංගු මර්ධනය කරන්න විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියලා ඊයේ දවසේ සඳහන් කරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රධානියා.
1: ඉතින්
0: මේ දින කීපෙම අද සිට දින 3ක් 8-9-10 කියන දින 3 මේ වෙන් කරනවා කියලා කිව්වා මේ ඩෙංගු පාලනය කරන්න වැඩසටහන් වෙනුවෙන්. ඉතින් මේවා ළඟට ඇවිල්ලා කවුරු හරි බලධාරීන් හෝ වෙන කණ්ඩායමක් කරනකම් බලන් ඉන්න නැතුව නැත්තං ඩෙංගු බලන්න එනවා කියලා
1: එනකොට තක් ගාලා මේ සුද්ධ පවිත්‍ර කරන්න නැතුව
0: ඔබේ වටපිටාව පිළිබඳව සරකිලිමත් වෙලා මේකට මහ ලොකු වෙලාවක් යන්නෙත් නැහැ.
1: ඔව්.
0: පිරිසුදුව තියාගන්නව නම් ගෙදරට එන පාර දෙපැත්ත තියෙන දේවල් ටික මොකරි වත්ත කරන් ඉන්නේ. ඉඩ මේක වත්තේ කට්ටියට එකතු වෙලා හැන්දෑවක පොඩ්ඩක් වෙලාවක් දාගෙන සුද්ධ කළ දානවනම් මේක හරි පහසුවෙන් ඉවර කරගන්න
1: පුළුවන්කම තියෙනවා.
0: එනිසා ඒ ගැන හිතන්න, නැත්තම් පස්සේ පසුතැවෙන්න වෙයි.
1: අඩු කරගන්නවද නැත්තම් 150 තව තවත් වැඩි කරගන්නවද?
0: අන්න ඒ ගැන හිතන්න. අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම මේ වෙලාවේදී කොවිසතලොතරය ගැන. ඔබේ වාසනාවට තියෙන හොඳම ඉඩක් තමයි කොවිසතලොතරයක් මිලදී ගන්නවා කියන එක.
1: ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ කෝටිපති හිනේ හැබෑ කරගන්නවා විශ්වාසයෙන් මිලදී ගන්න ඕනෙම ලොතරැයිපත් තමයි නෙල්බි ලොතරැයිපත් හරහා අපිට ලැබෙන. ඉතින් ඒ අතරිනුත් කෝටි 6කින් ලැබෙන සුපිරි තෑග්ගක් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා සතිය දින 7ම දිනුම දින කොවිසතලොතරය මිලදී ගන්න. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකර අරමුදල වෙනුවෙන් රජයේ කබඩ අරමුදලට දායක වන්නේ කොවිසතලොතරය. ඉතින් ඔන්න ඔයා පුළුවන්කම තින ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සිත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරය හිතේ හැටියට මිලදී ගන්න.
0: අපි තේකක් බොනකොට අපිට කෝපි එකක් බොන්න ඕන කියලා හිතනකොට අපිට ඒක හරි රහට දැනෙන්න බොන්න ඕන නේද? උණුවේ නේද? ටිකක් වහින වෙලාවක නම් විශේෂයෙන්ම.
1: හරි, අද වගේ දවසක නම්.
0: ඔව්, පොඩි වැඩයක් එහෙම කාලා නේද? අම්මා ලල්ලෙක් කියලා වැඩක් නෑ. ඉතින් හැබැයි මෙහෙමයි, නිකන් උණු වතුර ටිකකට කාට පාට එන්න දාගෙන සීනි ටිකක් දාලා සීනි බීල වැඩක් නෑ උණු වතුරත් එක්ක. ඒක නොද තේ එකක් බොන්න ඕන, රසට තේ එකක් බොනවා නම් විජේ තේ, එහෙම නැත්නම් කෝපි එකක් බොනවා නම් විජේ කෝපි.
1: ඉතින් ඔයාලට බලන්න කැම තියන අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන වලින් විජේ කෝපි විජේ තේ මේ හැමදේම මිල තේ ගන්න
0: යන්න තේ එකක් හදාගෙන 4:53 වෙලාව.

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සුබ සන්ධ්‍යාවක් හවස 5:00 විනාඩි 2යි දැන්.

0: හවස 5යි විනාඩි 6යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. කොළඹට නම් ටිකක් වැසි බර කාලගුණයක් තියෙන්නේ.
1: ඔව්.
0: ඉතින් සමහර ප්‍රදේශවලට වැස්ස වැටෙනවා මේ දවස්වල.
1: ඉතින්
0: මේ කාලය පහුගිය දවස් ගණනාවම මේ මාසෙම මම හිතන්නේ වැස්ස
1: නේද? ටික ටික හරි වැස්සා.
0: ලොකුවට ගං වතුර තත්ත්වයන් ඇති නොවුණාට වැස්ස ඒ ගානටම එක ගානකට තිබුණා හැමදාම හැන්දෑවට පොඩ
1: පොඩ. සමහර ප්‍රදේශවල ටිකක් වැඩි නේ.
0: ඉතින් මේක තමයි භයානකයි කියන්නේ.
1: ඔව්.
0: දැන් ඉස්සරහට තව වැඩි වැස්සක් එනවා.
1: අහහ.
0: ඉස්සරහට එන වැසි මේ චරු මේ.
1: ඔව්.
0: නිකන් අර තනින් තනට පොඩ පොඩ.
1: ඔව් ඔව් ඔව්. දැන් මේ ආරම්භයේකේ.
0: ඔව්. ඒ කියන්නේ හැම වුරුද්දෙම මේ මේ මේ තත්ත්වය එනවා. මේ මේකට කියනවා පේලි වැහි කියලා.
1: හරි.
0: ඒ කියන්නේ මේ පෙරහැර පැවැත්වෙන කාලවලට.
1: ඔව්.
0: දැන් එන්නේ පෙරහැර සමයනේ. ඉස්සරහට එනවා
1: පොසොන් එනවා.
0: කතරගම පෙරහැර. එතකොට දෙවුන්දර පෙරහැර.
1: ඔව්.
0: මහනුවර ශ්‍රී දළදා පෙරහැර. මේ විදිහට මේ දේවාලවල පෙරහැරවල්.
1: හරි.
0: මේ වගේ පෙරහැර ගණනාවක් ඉස්සරහට එනවා.
1: එනවා.
0: ඉතින් මේ එන මාස ඉස්සරහට එන මාස ටිකට ටිකේ පෙරහැරවල එක්කම ඔය පොඩි පොඩි තනින් තනට, ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතමුකෝ බත්තර මුල්ලට වහිනවා.
1: හරි.
0: මාළඹේට හොඳට පහයනවා.
1: හා
0: හා. ඊපස්සේ ආයිමත් කඩුවල හරියට යනකොට ආයි වහිනවා. ඒ වගේ සහ මේ පොඩි නියන් අර පොඩණි වැස්ස වැටිගෙන යනවා. ආයි නෑ.
1: තේරෙන්නේ නැහැ. එක පාට පහයනවා.
0: මේකට කියන්නේ පේලි වැහි කියලා.
1: හා හා.
0: මේ පෙරහැර සමයේ මේ ඇති වෙන වැහි එක්ක මේකට ජනප්‍රවාදයේ හදාගත්ත නමක්.
1: නැතුව
0: මේක මේ මේ කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන්නේ
1: නෑ නෑ පීලි වැහි වහින්න කියලා.
0: මේ දවස්වල පීලි වැහි වහිනවා කියලා. ජනප්‍රවාදයෙන් හදාගත්ත එකක් තියෙනවා මේ දවස්වල වහින පීලි වැහි කියලා. මේ පෙරහැර කාලේට වහින වැහි.
1: ඒතර තව ඉස්සරහට තව ටිකක් වැඩි මේක.
0: වැඩි වෙන්න පුළුවන් පෙරහැර සමය ආරම්භ වීමත් එක්ක.
1: ඔව්.
0: කොමුණත් මේ වැස්ස අඩුවක් වෙන්නේ නෑ කියලා මේ තමයි පේන්න තියෙන්නේ.
1: හා හා.
0: ඉතින් වගාවන් කරන අයට නම් එච්චර නරකක් නෑ මේක, හොඳයි.
1: ඔව්.
0: හැබැයි ඉතින් හැමදාම අර ඔෆිස් ඇවිල්ලා ගෙදර දුවන අයට උදේට හවසට වහින්න ගත්තාම ඇති වෙන තත්ත්වය ගැන
1: පොඩ්ඩක් අපි හිතන්න වෙනවා.
0: අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේද? රෙදි ටික වැලට දානවා, අනිත් පැත්තට ගන්න,
1: ආයි ගන්නවා,
0: ආයි දානවා,
1: ආයි
0: ගන්නවා.
1: මේක කොයි වෙලේද දාලා තියන්න පුළුවන් වෙන්නේ?
0: නිවාඩු දවස්වල වැඩිපුරම කරේ
1: වැලගාවිද?
0: රෙදි ගන්න එකයි රෙදි වැලට
1: දාන
0: එකයි. හරි, මේ මම කියන්න හැදුවේ මේ විශේෂයෙන්ම මේ දැන් ඔය මේ අපිට ජොබ් එක කරනකොට,
1: හරි,
0: ජොබ් එකේ අපිට බෝනස් හම්බ වෙනවනේ.
1: හා,
0: හොඳට වැඩ කරාම
1: නැත්නම්
0: අවුරුද්ද අවසානයේ
1: කේක
0: විදිහට බෝනස් හම්බ වෙනවනේ. බෝනස් හම්බ වෙන එකට අපි පුරුදු වෙලා ඉන්නවා. මොකක් හරි හොඳ වැඩක් කරාම අපිට ඒක ඇගයීමක්
1: ලැබෙයි කියලා.
0: ලැබෙයි කියලා.
1: හා
0: හා. ඇගයීම නම් එච්චරම නැතක් කමන්නේ නැහැ. සල්ලි කීයක් හරි ලැබෙනවා නම්
1: හොඳයිනේ.
0: එහෙම කියලා අපි හිතනවා.
1: ඔව්.
0: එකක් වැඩිපුර වැඩ කරලා පොඩි ඉන්ක්‍රිමන්ට් එකකට යන්න.
1: හරි.
0: ඒ වගේ අපිට තියෙන බලාපොරොත්තු.
1: ඔව්.
0: ඔයා හිතන්නේ මේක අපි මේ වැඩට ජොබ් එකකට ආවට පස්සේ ඇතිවෙච්ච හැඟීමක්ද?
1: ජොබ් එකකට ආවට පස්සේ ඇතිවෙච්ච හැඟීමක්ද?
0: කියලාද හිතන්නේ? කියන්නේ ජොබ් එකකට ආවට පස්සේ නැත්නම් අපි මේ ලොකු වැඩි හිටිය උපවට නැත්නම් මේවා මේ මේ සාමාන්‍ය අපි ජොබ් කරන මට්ටමට ආවට පස්සේ
1: හරි
0: ආපු හැඟීමක්ද පුරුදු වෙච්ච එකක්ද කියලාද ඔයාලට හිතෙන්නේ?
1: ආපු ඒ ජොබ් කරන කාලේට එන එකක් නේද ඒක?
0: එන එකක් කියලා හිතන්නේ නේද? එහෙම නෑ, මේක එන්නේ අපිට එක වසර දෙක වසර ඉඳලා ස්කෝර්.
1: ඇයි ඒ? ඇයි වයම කියන්නේ?
0: ඒ කියන්නේ පොඩි කාලේදී මේ ටීචර්ස්ලා කියනවා,
1: ඔව්,
0: මේ මාසේ එක දවසක්වත් නිවාඩු නැතුව,
1: කියන්නේ
0: නිවාඩු දවස් දෙකේ ස්කෝලේ යන දවස්වල නිවාඩු දවස් නෙමෙයි, ස්කෝලේ යන දවස් ගත්තට පස්සේ
1: ඒගොල්ලෝ නිවාඩු ගන්න
0: මාසේ තියෙන ස්කෝලෙන් යන දවස් ගත්තට පස්සේ එක දවසක්වත්
1: ගෙදර
0: ඉන්න නැතුව,
1: ඔව්,
0: ස්කෝලේ ආඹුතින්
1: හරි තැගෙන්න
0: ඔයාට මම දෙනවා තරුවක්. තැග්ගක් නම් බැරිය බං. තැග්ගක් නම් බැරිය.
1: තරුවක් දෙන්නේ. හරි රතු පාට තරුවක් දෙන්න.
0: ඔව් රතු පාට. මේ මාසේ ජනවාරි නම් ජනවාරි මාසේ දෙන්නේ රතු පාට තරුවක්.
1: හරි.
0: පෙබරවාරි
1: කහ
0: පාට එකක්.
1: හරි.
0: මාර්තු කොළ පාට එකක්.
1: ඔහම තරු දෙනවා එක එක පාටින්.
0: පාටින් පාටට මාසෙන් මාසෙට තරු දෙනවා.
1: ඔව්.
0: ටීචර් පුරුදු කරන්නේ.
1: ටීචර්
0: කියනවා මාසෙම නිවාඩු දවස් ඇරුණාම අනිත් ස්කෝලේ යන හැම දවසම ස්කෝලේ ආවදින් මං ඔයාට දෙනවා තරුවක්. තරුව ගන්න නේද ඉතින්?
1: අපි ඔය මාසෙම ගියේ.
0: මාසෙම ස්කෝලේ යනවා තරුව ගන්න. ඔතනින් තමයි අපිට පුරුදු කරලා තියෙන්නේ
1: බෝනස් එකට.
0: බෝනස් ගන්න.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි. TVS Agribusiness within සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොඩින් ඉස් ඇලි.
2: මානවීය ප්‍රේමී

0: ශාන් විජේරත්න නිර්මාණයක්.
1: කියන්නකෝ කලින් හිටපු ජනාධිපති කෙනෙක්ගෙම පරණ ඇන්ටික් වාහනයක් තියෙනවා, මේ මේක වැඩි ඉල්ලුමට දෙනවා කියලා. එහෙම මොකුත් කියන්න බැරිද?
2: අපිට ඉතින් Facebook තියාගන්න බෑනේ අම්මේ.
1: හනේ හනේ, මං දැකලා තිනා හොරාට හොරාට chat කරනවා එක එක එක.
2: හරි හරි ඉන්නකෝ, මං ඉක්මනට ෆොටෝස් ටික අරන් දාන්න.
0: පහේ ළමයි.
3: මේ මගේ පැංචි.
4: යනවාට හරි ගියාම අපි අමතක කරේ නෑනේ.
3: හරි යාම.
5: නෑ අපේ ලක්මාල් කියනවනේ මිනිසුන්ට හරි ගියාම මුල අමතක වෙනවා කියලා. ඒකයි ඔය කියන්නේ.
3: අම්මේ ඔව්. ප්‍රසන්න මාමට හරි ගිහිලා තියෙන සෑහෙන.
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: අවසපහයි විනාඩි 22යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අගෙන ඉන වෙලාව ගෙදර කෑම වේල රසවත්ව හදාගන්න විජේ නිෂ්පාදන කෑම වේලට ගෙදු කරගන්න වස විසෙන් තොරව රසකාරක වලින් තොරව
1: හරි
0: කල් තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොරව ඔයාට කෑමක් හදා ගන්නව නම්
1: විජය කුළුබඩු වලින් මේ කෑම හදා ගන්න උනාට පුළංකව තියෙනවා. වසර 30කට එහා පැති ගිහිලා පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගෙන තියෙන නිෂ්පාදන තමයි විජය කියන නමින් අපිට ලැබෙන නිසා අපේ රසය දැන් රටේ සැමටත් බෙදාන. ඉතින් ආට පුළංකම තියෙනවා විජය කියන නමින් කුළුබඩු ටිකේ ඉඳන් විජයෙන් දයාපපිටි විජය නෝරුස් මේකේ හැම දෙයක්ම ළඟම තියෙන වෙනසක් වෙන්න පුළුවන්, සුපිරි වෙනසක් වෙන්න පුළුවන් මිලදී ගන්න. ඉතින් අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ඔන විජය කියන නම බලලම මිලදී ගන්න ආට පුළංකම තියෙනවා.
0: රටේ හොඳ රටේ රටේ නෙමෙයි දැන් ලෝකේ රටවල් ගන්නවකට විජය නිෂ්පාදන යනවා කියලා කියනවා. ඒක නිසා රටේ සමට නෙමෙයි
1: ලෝකයේ
0: සමට කියලා විදිහට එක වෙනස් කරගන්න වෙනවා. හරි විජය නිෂ්පාදන අරගන්න. දැන් ලෝකේ වටේ ඔය යන කැමතිද?
1: කැමති යන්කෝ අපි.
0: සංචාරය කරනවා කියන එක සමහර අයට මුළු ජීවිතේම වගේ.
1: ඔව්. කොහේ හරි යන අවස්ථාවක් හම්බෙච්ච ගම.
0: ඒ කියන්නේ යාලා ඔය ලොකු වැඩ පෞල් බැඳීම් ඇති කරගන්නේ නැතුව පෞල් බර කරගහන්නේ නැතුව.
1: හා.
0: යාලගේ මුළු ජීවිත කාලෙම කැප කරන්නේ
1: සංචාරයට.
0: ට්‍රැවලින් වලට. ට්‍රැවලින් ලයිෆ් එකක්.
1: ඔව්.
0: ඒක පුරුද්දකට ගියාට පස්සේ අතහැරගන්න බැරි දෙයක්.
1: ඔයත් ඒ කාලේ එහෙම කරානේ?
0: ඔව් මමත් කරා. අන්තිමට මම මේ එක තැනක ට්‍රැවල් කරලා නැවතුණා. ඉතින් ඒක නිසා මේක සංචාරය කරනවා කියන පුරුද්ද ඇති කරගත්ත මිනිසුන්ට ඒක ඇඩික්ට් වෙනවා.
1: ඔව්.
0: අබ්බැහියක් වෙනවා. මද්රවයේ මිනිස්සු අබ්බැහි වෙනවා වගේ සංචාරය කරන එකට අබ්බැහි වෙනවා.
1: ඒක හොඳයි අනේ.
0: ඔව් මාත් මේ කියන්නේ ඒකයි. සංචාරය කරනවා කියන එකට අබ්බැහි වුණාට කමක් නැහැ. මද්රවයට අබ්බැහි වෙන්නේ නැතුව. ඉතින් ඒක ඒ පුරුද්දක් විදිහට කරගත්ත අයට දැන් ඇහෙනවා හරි අපූර්ව ප්‍රවෘතියක්.
1: මොකද්ද?
0: ලෝකෙන්. මේ කියන්නේ මේ ලෝකේ ඕනෑම තැනකට ගමන් කරන්න පුළුවන් සුවිශේෂී පාවෙන නගරයක් නිර්මාණය කිරීමේ අභිලාෂයක් ඇති වෙලා තියෙනවා.
1: පාවෙන නගරයක්.
0: මේක ෆ්‍රීඩම් ෂිප්.
1: ඒ කියන්නේ නැවක්.
0: ෆ්‍රීඩම් ෂිප්.
1: මේක
0: නම. නැවක් මේක. ඒක තමයි කිව්වේ පාවෙන
1: නගරයක්
0: කියලා. මනුෂ්‍ය ඉතිහාසයේ දැවැන්තම සංචාරක සහ නේවාසික විප්ලවයක් කියලා තමයි මේක ලෝකයට හඳුන්වා දෙන්නේ. ඉතින් මේක ගත්තට පස්සේ මේ දිග මේ නැවේ සතපොමකට ආසන්න දිගකින් යුක්තයි කියලා කියනවා මේ නැව.
1: හිතා ගන්න බෑ නේද?
0: සතපොමකින් දිගකින් යත් මේ යාත්‍රාව තුල පදිංචිකරුවන් කාර්ය මණ්ඩලය සහ මුත්තන් ඇතුළුව පුද්ගලයන් 80,000කට
1: 80,000ක්
0: එකවර ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් තියලා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක තමයි නිර්මාණය කරගෙන යන ගමන් තියෙන්නේ.
1: හරි.
0: දාෂ්ටික ශක්තියෙන් බලගැන් වෙන මේ නගරය තුල පාසල්, රෝහල්, එවැගේම සාපු සංකීර්ණ කෞතුකාගාර සහ ආසන 15,000ක ක්‍රීඩාංගණයක්.
1: අම්මේ.
0: බුදු අම්මෝ.
1: එහෙනම් යන්නම වෙනවා.
0: ආසන 15,000ක ක්‍රීඩාංගණයක් තියෙනවා. මේක දැන් මේකට ගියාට පස්සේ
1: ඔව්
0: එමේසුන මේක පදිංචි වෙන්න පුළුවන්. ඒකයි විශේෂත්වය.
1: ඒ හැම රටකටම යන්නත් පුළුවන් නේ.
0: ඔව් ලෝකේ වටේ යන ගමන්
1: ඔව් ඒ රටවල රැකියාව කරන්නත් පුළුවන්. ඒ රටවල ඉගෙන ගන්නත් පුළුවන්.
0: ඉතින් ඒ ජනතාවට මේක පදිංචි වෙලා අධ්‍යාපනය ලබන ගමන් ඉගෙන ගන්න ඒ දේවල් කරගන්න ගමන් රැකියාවල් කරන ගමන් මුළු ලෝකෙ පුරාම සංචාරය කරන්න ලැබෙනවා.
1: ඒක මාරු.
0: ඒක නියමයි. ඇමරිකානු ඉංජිනේරු නෝමන් නික්සන්ගේ සංකල්පයක් අනුව තමයි මේක නිර්මාණය වෙනවා කියලා කියන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 16ක වියදමින්
1: හැමේ
0: සාගරය මත පාවෙන අංග සම්පූර්ණ නගරයක්.
1: ඒත් ඉතින් ඒ වියදම වගේ දෙයක නේද?
0: මෙන් මේ 80,000කට ඉන්න පුළුවන් කියන්නේ.
1: කොයිතරම් ලොකු වෙන්න ඕනේද?
0: සමහර නගරවලවත් 80,000ක් නැහැ. ගත්තට පස්සේ.
1: ඔව්.
0: ගමක නගරයකවත් අපේ රටේ 80,000ක් මිනිස්සු නැහනේ.
1: නැහනේ.
0: ඉතින් එතකොට එහෙම ගත්තට පස්සේ මේක ගැන හිතාගන්න පුළුවන්.
1: සතපුමක් නේ ඉතින් මේක.
0: සතපුමක් තියෙන ගමක්. එහෙම නැත්තම් සතපුමක් දිග නගරයක්.
1: නගරයක්. එහෙම නැත්තම් නැවක්.
0: ඔව්. එහෙම නැත්තම් නැවක්. කෙටියෙන් කිව්වොත් මේක නැවක්. හරිද? ඉතින්
1: බලමු දවසක යන්න.
0: ඔව්. දැන් ලෝකයේ ගත්තට පස්සේ මේ සංචාරකයන මිනිස්සු වියදම් ගැන හිතන්නේ මේ වගේ එක්ස්පීරියන්ස් ගන්න.
1: ඒක තමයි විනෝදය, අලගේ හොබි එකනේ.
0: ඔව්. දැන් ඔය මේ ලොකු ලොකු සංචාරක ආයතන සංවිධානය කරනවා අවුරුද්ද දෙක වගේ යන නැව්වේ ගමනාගමන. නැව් තුල ගමන් කරමින් එක එක ලෝකෙ වටේ රටවල් වල සංචාරය කරන්න අවස්ථාව දෙනවා. ඒකෝ ග්‍රීන්ලන්තය වගේ රටවල් වලට, මේ වගේ රටවල් වලට අයිස් කඳු බලන්න යන්න ලකූ මිල ගණන් අය කරලා සංචාර සංවිධානය කරලා යන අවස්ථාවන් තියෙනවා. ඒව තමයි දැනට තියෙන දේවල්. හැබැයි දැන් මේ වගේ අත්දැකීමක්
1: ඉස්සරහට අපිට විඳ ගන්න පුළුවන්කම තියෙනවා.
0: ඉස්සරහට විඳින්න පුළුවන්. ඉතින් ඔය සංචාරක සංචාරය කරන්න කැමැත්තෙන් ඉන්න, සංචාරය කියන එක තමන්ගේ හොබි එක කරගත්ත අයට
1: මේක නම් සතුටු ආරංචියක්.
0: මේක සුපිරි අත්දැකීමක් වෙවි අනාගතය තුළ. හවස 5:27 වෙලාව.

0: හවස 5:34 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: මුදලාලි
1: අනෝනා
2: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත උදව මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
4: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
2: හොඳ වෙලාවට ඔයා හරි නැත්තම් අපි කහු වෙමු.
5: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
6: දෙක්කියා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්කියා මීළඟ වැඩසටහන
7: ජුනි 9 වනදා උදැසන 7 සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී
8: සම්මුඛණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
9: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙක්කියා සුරකිමු මගතොට. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374.
10: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
11: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
12: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අම්රිතා.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
13: La Khanda Radio ITN.

0: හවස පහයි විනාඩි 46 වෙලාව.
1: හරි.
0: 40 මුලින් දැක්කේ. ඒ නිසා 46.
1: කැපලුඩා.
0: හරි, එවිදින් ට්‍රැෆික් එකේ තුලා ඉන්න අතරේ අපේ Facebook එකට ගියෝතින්.
1: හා.
0: ඔයාට අපේ post එක දිනනවා.
1: ඔව්.
0: ඒක බලලා ඒකට like කරලා comment කරලා share කරන්න පුළුවන්.
1: පුළුවන්.
0: හරිද?
1: හරි.
0: ඒක කරන්න පුළුවන්.
1: හරි.
0: මතක තියාගන්න.
1: දෙවනි දේ.
0: දෙවනි දේ තමයි.
1: හරි.
0: අපි දාලා තියෙනවා අපේ video එකක්.
1: හා.
0: අපි දෙන්න නැහැ.
1: නැ නැ. අපි දෙන්න ඉන්නවා චූටියට.
0: අපි දෙන්න චූටියට ඉන්නවා. අපි දෙන්නගේ
1: කතාවක්
0: තියෙනවා.
1: අපි ඉතින් හැම වෙලෙම කතා කරනවානේ.
0: කතා කරනවානේ.
1: ඔව්.
0: ඒක මදි කියලා හිතන අයට
1: ඒකත් බලන්න පුළුවන්.
0: Facebook එකට ගිහිල්ලත් ඒක බලන්න පුළුවන්. හරිද?
1: අපි දෙන්න වාහන්න මොණ කියලා හිතන අයට.
0: අහන්න මොණ කියලා හිතන අයට.
1: ඔව්.
0: එහම මොලේ අමාරුවක් තියෙනවා.
1: එහෙම කියන්න එපානි.
0: නෑ, වැදගත් කතාවක් තියෙන එක.
1: හරි හරි. අපි එක කතා කරා. මොකද ඒක ජාත්‍යන්තර ළමා
0: සෙල්ලම් දිනය.
1: සෙල්ලම් දිනය. සෙල්ලම්.
0: මොකද මේක ටිකක් නොහුරු ඇති.
1: ඔව්.
0: හැබැයි මේක පොඩි වැදගත් කතාවක්
1: තියෙනවා. මේ 11 තමයි තියෙන්නේ එක.
0: ජුඩි මාසේ 11.
1: ඔව්.
0: ඉතින් මේ දිනය සැමරීමක් සිද්ධ වෙනවා, විශේෂයෙන්ම දරුවන්ට මේක.
1: හා හා.
0: වැදගත් කතාවක්.
1: ඔව්, අපි කලින් දවසෙත් කිව්වා. ඉතින් ඒකේ වීඩියෝ එක ලස්සන හදලා අපි දාලා තින්නේ.
0: ගේම් බලන්න. ඔක්කොම කතාව අපි මෙහෙම කිව්වොත් ඉතින් ආයෙමත්
1: වැඩක් නැහැනේ.
0: වැඩක් නැහැ.
1: ඔයාලා
0: ගේම් බලන්න. අපි ඒක ඔයාලට කියලා දීලා තියෙනවා.
1: එන්න
0: මෙහෙම මෙහෙම මෙහෙම කරන්න කියලා.
1: ඔව් ඔව්.
0: හරිද? ඒ නිසා බලලා ඒකට කමෙන්ට් එකකුත් දාන්න මතක කරන්න එපා.
1: ඔයාලගේ
0: ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් තියනවා නම්
1: ඒවත් දාන්න. අපි බලමු.
0: දාන්න.
1: ඔව්.
0: රයිට්. ඒ වගේම තමයි සින්දුවක් අහන්න මැසේජ් කරපු කට්ටිය තික්මන මතක් කරන්න ඕන.
1: මම යන හදනේ WhatsApp එක පැත්තේ පැත්තෙන්
0: ඉන්නවා. WhatsApp එකට?
1: WhatsApp එක පැත්තට. WhatsApp එක පැත්තට.
0: මම යන WhatsApp එකට පැත්තේ.
1: හන්නේ පොඩක්
0: කරපු. බලන්න.
1: මම සින්දුවකට එකතු කරගන්න කියලා කුලයා පිටියේ නිලක්ෂි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්නව මරපතිදාල්. තමරා නිෂානි චේතනා. එතකොට තේජා අවෝර් පුංචි පුතා භාගිය අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඔකේ ඔයාලව එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලා දෙන හරිම ජොලියනේ කියලා තියෙනවා. අම්බම් පිටියේ රේණුකා පවුලි සම්ම වෙනුවෙන් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම වාට දෙනවා. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒක කියනකම මම යන්න හදන්නේ අපේ Facebook එක පැත්තට. Facebook එකේ අපේ post එක තියෙනවා. ඒකට comment කරපු කට්ටිය මතක් කරගෙන තමයි යන්නේ. අංජන ජය ලක ඉන්නෝ මේ වෙලාවේ ඔන්න කමෙන්ට් එකක් දාලා තිනවා ආවත් එකතු කරගන්න. කඹුරු පිටියෙන් මාලා වනියාරච්චි ඉන්නවා. ඊට පස්සේ මේනක සඳරුවන් ආවත් එකතු කරගන්න ගමා ප්‍රදීප් ලංකා ඔයාවත් එකතු කරගනෝ මේ වෙලාවේ ආයෙමත්. ඔයා WhatsApp එකට දාලා තිබුණ මැසේජ් එකක් හැමදාම වගේ ඔයාවත් එකතු කරගන මං නිසංසලා කුමුදිනි මැසේජ් නොකරට හැමදාම අහනෝ කියලා තියෙනවා. හරි, ඔයාවත් එකතු කරගන. ඒත් එක්කම කසුන් නාගවත් ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. කටිය තමයි අපේ Facebook post එකට comment කරපු කට්ටිය.
0: රයිට්, මේ ගැටියම තිකුතු කරගෙන තමයි අපි ඊළඟ සින්දුව අහන්න යන්න හදන. ඊට කලින් අපිට යන්න වෙනවා
1: හෙඩ්ලයින්ස්
0: අහන්න. හවස 5 විනාඩි 44 කුත් වෙලා තියෙන්නේ.

0: ඔබ කැමැතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: 5:45.
3: ලක්කන ප්‍රවෘත්ති සවසහයිතියට බලාපොරොත්තු වන්න.
4: සම අනුග්‍රහය.
5: BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. BOC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
6: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? Mega Power Tag දැන් ඩබල් වෙලා. සුපිරි tag 3ක්. ප්‍රථම tag 120ක්. ලක්ෂ 2කේ tag සමග සුපිරි අංකයකට tag. Mega Power.
7: සහයෝගීතා අනුග්‍රහය.
8: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 077 37 797 70.
9: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
8: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේල ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397 399.
2: කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යාග්‍රහය අතරතුර උණුසුම් තත්ත්වය. පාස්කු විමර්ශන ආපස්සට නොගන්නා ලෙස කතෝලික සභාව ඉල්ලයි. රුපියල් කෝටි 21ක ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට. මුහුදු ප්‍රදේශ කිහිපයක් ධීවරින්ට සහ නාවිකින්ට තහනම්.
3: ලක්කන ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
2: You're my name. Lakana Evening Drive.

0: අවසපහයි විනාඩි 51යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න වෙලාව. විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන. රසවත් විදියට අපිට නූඩ්ල් එකක් හදාගෙන ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව අසන්ට රසට නූඩ්ල් එකක් හදාගෙන කනවා නම් විජේ නූඩ්ල් එකක් ගෙදර ගෙනින් තියාගන්න ඕන.
1: ඔව්, ඉතින් විජේ කියන නමින් අපිට ලැබෙන්නේ හොඳ ගුණාත්මක නිෂ්පාදනය කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් අපේ රසේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන ආට පුලංකම තියෙනවා. ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසෙන් වෙන්න පුළුවන් මිලදී ගන්න. ඉතින් විජේ නූඩ්ල්ස් විතරක් නෙවෙයි, ඕනම ගෙදරක තියෙන මොන කුළුබඩු ටික අපිට ලැබෙන්නේ විජේ කියන නමින්. ඉතින් මේ හැමදේම ආට පුලංකම තියෙනවා මිලදී ගන්න විජේ කියන නමින්. ආට පුලුවන් අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව මේ හැමදේම මිලදී ගන්න. නම බලලම විජේ කියන නමින් මිලදී ගන්න.
0: සිද්ධාක අහන කවුද ඉන්නේ මැසේජ් කරලා ඉක්මනට අපි බැලුවෝතින් කවුද ඉන්නේ කියලා.
1: හොමගම ඉඳන් ශාමිකා මැසේජ් එකක් දාලා තිනෝ. යාවත් එකතු කරගන්නවා මේ වෙලාව. ඊට පස්සේ පැතුම් කළුතර ඉඳන් තමයි මැසේජ් එකක් දාලා තින්නේ. මේ වෙලාව වැඩ කරන තන හැමෝම එකතු කරගන්න කියලා කියනවා. එතිකම රුවන් ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාව. යාළුව හැමෝමත් එක්ක ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. මහරගමෙන් මැසේජ් එක දාලා තිනේ නුවන්. ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ මනීෂා ඔයාවත් එකතු කරගන්නවා සැලුන් එකේ කට්ටියත් එක්ක අපිට සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.
0: හවස 5:53 වෙලාව.

0: Никитая. ඔබවිත තිල්න කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් දහයකටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබ

හවස 6:13 වෙලාව මේ වෙලාවේ වාගේ වාසනාවට ඔන්න ඉඩකඩ වෙන් කරන්න තමයි මං හදන්නේ. දැන් වාසනාව අත ළඟටම ගෙන්න ගන්න නැතුව අතටම ගන්න පුළුවන් චාන්ස් එකක් තමයි ආට ගොවිසතුල ලොතරැයියෙන් දීලා තියෙන්නේ. ඉතින් ආට පුළුවන්කම තියෙනවා කෝටිපති හීනේ වාගේ හැබෑ කරගන්න ගොවිසතුල ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගත. ඉතින් කෝටි 6කින් අරබෙන සුපිරි තෑගක් එක්ක වන සතියේ දින 7ම දිනු මදිද ගොවිසතුල ලොතරැයිය වාට ගන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී ඔයාලට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ කබ්බාද අරමුදලට දායක වෙන්නත් ගොවිසත ලොතරැයිය. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙන ඔයාගේ හීන හබා කරන ගමන් ගොවි ජනතාවට සත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැයිය හිතේ හත් හැටියට මිලදී අරගෙන ඔන්න ආර ජයග්‍රාහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න ඔන්න ආට අවස්ථාව තියෙන හවස 6:13 වෙලාව ඉවිනින් ජයිම් අපි තව ටික වෙලාවක් ඉන්නවා සිංදුවක් අහලා ආයෙම පැත්තට යමු.

0: හජියව රස්සාවෙන් අයින් කරලා. පව්.
1: රස්සාවෙන් අයින් කරලා?
0: හව්. හුව රස්සාවෙන් අයින් කරලා. හුව ඒකයි දැන් මූඩ් ගහලා ඉන්නේ ගෙදරට වෙලා.
1: එතකොට
0: ඔයාට දුකයිනේ. එතනින් එහාට වෙන දෙයක් නැහැ.
1: නෑයි මොකද?
2: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
3: අපි ටිකක් ඉවසීමෙන් බලන් ඉමු. ඔයා පොඩ්ඩක් කාදිත් එක්ක තනියම කතා කරන්න. එතකොට ආදිගේ හිතේ තියෙන දේවල් ඔක්කොම ආඩ කියයි.
4: සශී මං ආදිට හිතාමතා කිසිම වැරද්දක් කරලා නැහැ.
3: ඔයා කියන්නේ රත්තරන් කෙල්ලේ. ආදිට හම්බෙච්ච හොඳම කෙල්ල ඔයා. ආයෙ එක දෙකක් නැහැ.
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
3: හවස 6යි විනාඩි 21යි දැන්
4: ටෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
5: ජුනි 9 වනදා උදෑසන 7 සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා සුරකිමු මගතොට

0: கீதையா
1: හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා.

0: Lakhanda Radio ITN. ඉවිනිින් ට්‍රයිව එක් අපිට වෙලාව ලංවෙලා තියෙන්නේ යන්න. ඉතිං යන්න කලින් මතක් කරන්න ඕන වගේ කෑමවෙල රසගන්නවන වගේම විශේෂයෙන්ම තේ එකක් බොනකොට කෝපය එකක් හදාගෙන බොනකොට නම විජය කියන එක මතක් වෙන්න ඕන. විජය නිෂ්පාදනවලින් විජය තේ විජය කෝපි අරගෙන රසට තේකක් කෝපය එකක් හදාගෙන බොන්න. ඒ වගේම වෙනස් විදිහට කෑම ටිකක් හදාගන්නව නම් තෝස ඉන්දියාප්ප පිටි ඒ වගේම කුරක්කම් පිටි මේ වගේ නිෂ්පාදන පෙළක්ම ඔබට ගන්න පුළුවන් විජය නමත් එක්ක. අපේ රටේ අපේ දෙයක් විදිහට දේශීය දෙයක් විදිහට දේශීය කුළුබඩු සාරය එකතු කරමින් තමයි මේ සියලු නිෂ්පාදන ඔයාලට හඳුන්වා දෙන්නේ විජය නිවසින්.
1: අපේ රසේ රටේ සමර වෙදෙන විජය නිෂ්පාදන ගැනත් ඔන්න මතක් කරන ගමන් අපි අදට ගිහින් එන්නම්. හෙටත් හවස 4ට ඔයාව හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. අපි යන්නේ ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. මම චාරු.
0: සුබ දවසක් අපි යනවා. මම චමිත්.

0: විජය තෝසේ මිශ්‍රණය
1: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ලකන්න රේඩියෝ ITN

0: na stole.
1: සලේ වෙනුවෙන් විමල් ඇතුළු පිරිස කළ සත්‍යාග්‍රහය අතරතුර උණුසුම් තත්ත්වයක්. පාස්කු විමර්ශන ආපස්සට නොගන්නා ලෙස කතෝලික සභාවෙන් ඉල්ලීමක්. රුපියල් කෝටි 21ක ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට. මුහුදු ප්‍රදේශ කිහිපයක් ධීවරින්ට සහ නාවිකයින්ට තහනම්. දිනෙන් දින ඉහළ යන ඩෙංගු මර්ධන විශේෂ මෙහෙයුම ඇරඹෙයි. පිලිපීනේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට 129කට තුවාල. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමට විරෝධය පළ කරමින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කෙරුණා. පෙරවරු 10ටයි එය ආරම්භ වුණේ. විපක්ෂයේ පක්ෂ කිහිපයක් ඒ සඳහා එක්ව සිටියා. එදී සත්‍යාග්‍රහය ඉදිරිත පිරිස සහ පොලිසිය අතර අවස්ථා කිහිපයකදී උණුසුම්කාරී තත්ත්වයන්ද ඇති වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කරන විමර්ශන කිසිසේත් නතර නොකරන ලෙස අගරද්ද ගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා රජයෙන් ඉල්ලීමක් කළා. එම විමර්ශන කඩාකප්පල් කිරීමට බොහෝ පිරිසක් උත්සාහ ධර්මින් සිටින බව සඳහන් කරමින්, ඒ අනුව කුමන හේතුවක් මත හෝ විමර්ශන නතර කළොත් එය පාස්කු ප්‍රහාරයේ බින්දිතයන්ට කරන දැඩි අසාධාරණයක් බවයි සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළේ.
2: අපි කියන්නේ කිසිම දෙයකින් මේ විමර්ශන කඩාකප්පල් වෙන්න බෑ, මේ විමර්ශන අඩාල වෙන්න බෑ, මේ විමර්ශන නවතින්න බෑ. කාට ඕන වුණත් මේ විමර්ශන වලට බාධා කරලා විමර්ශන වෙන පැත්තකට හරවන්න හරි අපි පෙනී සිටින්නේ නෑ. ඒක කිසිම විදිහකින් සිදුවෙන්න ඕන දෙයක් නෙමෙයි. එහෙම වුණොත් ඒක වින්දිතයන්ට කරන අසාධාරණයක්. අපි ඉල්ලා සිටින්නේ මේ විමර්ශන කරන කණ්ඩායම් වලිනුත් ඒ වගේම රජයනොත් අපි ඉල්ලන්නේ මේ විමර්ශන නොකඩවා අඛණ්ඩව මොන විදිහේ බාධකාවත් දිගටම කරගෙන යන්නට කියන එක. මේ විමර්ශන වලට දේශපාලන

0: නිදහසේ ඒ විමර්ශන කරගෙන යන්න උදව් කිරීම තමයි හැම කෙනෙකුගේම යුතුකම සහ වගකීම. ඒ නිසා ඒකට කවුරු හරි බාධා කරනවා නම් ඒ විමර්ශන නොමග යවන්න උත්සාහ කරනවා නම් ඒක වින්දිතයන්ට කරන අසාධාරණයක්.
1: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්තරංගොඩ ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියෙකු වන කර්නල් කැලුම් මද්දුමගේ මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන මස 22 කැඳවන ලෙස අභ්‍යාචනාධිකරණය නියෝග කළා. ඒ අභ්‍යාචනාධිකරණයේ සභාපති රුහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී එදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සොහර්ෂි හේරත් මහත්මිය මෙම පෙත්සම් පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළා. ඉන් අනතුරුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරපිරුම මහතාද නීතිපතිවරයාගේ මූලික විරෝධතාව අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළා. ඉන් අනතුරුවයි මූලික විරෝධතා පිළිබඳව පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම සඳහා නඩුව ලබන 22 කැඳවීමට අභ්‍යාචනාධිකරණය නියම කළේ. රුපියල් කෝටි 21 ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග කාන්තාවක් කොටිකාවත්ත ප්‍රදේශයේදී අත්තරංගොඩ ගෙන තිබෙනවා. මෙම නෝට්ටු තොගේ විදෙස් රටකදී මුද්‍රණය කර මෙරටට රැගෙන විත් ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. මහපරිමාණ විදේශීය මුදල් වංචාවක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයයි වැටලීම සිදු කළේ. එහිදී රුපියල් කෝටි 21 ඇමරිකා ඩොලර් නෝට්ටු සමග මෙම කාන්තාව අත්තරංගොඩ ගැනීමට පොලිසියට හැකි වුණා. ඇගේ වයස අවුරුදු 53ක්. ඇය ගල්කිස්ස ප්‍රදේශයේ සමාජ ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඇති වූ සම්බන්ධතාව මත පාකිස්තාන ජාතිකයෙකු සමග එක්ව මෙම ජාවාරම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ. ප්‍රදේශ කිහිපයක අද දිනේ මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ. ඊට අමතරව වයඹ පළාතේ ස්ථාන කිහිපයකට සහ අනුරාධපුර හම්බන්තොට දිස්ත්‍රික්කවලද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළා. මේ අතර කංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙසයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.
2: අද දිනේදී ඇතිවී තිබෙන තත්ත්වය අනුව කංකසන්තුරේ යාපනයේ මන්නාරම සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල වෙරළ ආශ්‍රිතව රැකියා කරන ධීවර යාත්‍රා නැවත දැනුම් දෙනතුරු මේ ප්‍රදේශයේ රැකියාව නොකරන ලෙස. මොකද කල්පිටිය දක්වා වූ ප්‍රදේශවල සුළඟේ වේගය 60-70 km දක්වා වේගවත් වී හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනටම නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව මේ වගේ දැඩි සුළංකාරී තත්ත්වයක් පවතින අවස්ථාවල මේ ප්‍රදේශවල මුහුදුරල ඉතා ඉහළට එසවීමේ අවදානමක් කියනවා. ඒ අවදානම හේතු කොටගෙන වෙරළාසන්න රැකියාව කරන සාම්ප්‍රදායික ධීවර යාත්‍රා සහ පිටතැන්ජිම සහිත කුඩා ධීවර යාත්‍රාවලට ආරක්ෂිතව ධීවර කටයුතුවල නිරත වීමට හැකියාවක් නැහැ. වෙරළාසන්නයේ රැකියාව කරන කුඩා ධීවර යාත්‍රාවලට නැවත දැනුම් දෙනතුරු රැකියාව නොකරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි කල්පිටියේ සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට ඔතුවිල් දක්වා වූ මුහුද ප්‍රදේශවලත් විටින් විට සුළඟේ වේගය වැඩිවීම සහ මුහුදුරළ එසවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල රැකියාව කරන ධීවර ප්‍රජාව ආරක්ෂිතව රැකියාව කිරීමට තරම් මුහුදේ තත්ත්වයේ යෝග්‍ය නම් පමණක් රැකියාව කරන ලෙසත්, එසේ නැතහොත් ඒ ප්‍රදේශවලත් ඒ දිනවල පවතින තත්ත්වය අනුව රැකියාව නොකරන ලෙසත් ඉල්ලා සිටිනවා. අපි නිරන්තරයෙන් ඉල්ලා සිටිනවා ධීවර කටයුතු වලට පිටත්ව යාමේදී, ධීවර රැකියාව කිරීමේදී සහ නැවත ගොඩබිමට පැමිණෙන අවස්ථාවලදී අනිවාර්යයෙන්ම ජීවිත ආරක්ෂක කබා පැළඳ සිට රැකියාව කරන ලෙස සහ මේ ගමන් කිරීම කරන්න කියලා. මොකද ධීවර යාත්‍රාවක් පෙරලීමකට ලක් වුවහොත් ජීවිත බේරා ගැනීමට තියෙන හොඳම විකල්පය තමයි ජීවිත ආරක්ෂිත කබා පැළඳගෙන සිටීම.
1: සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන විශේෂ මදුරු මර්ධන වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ අනුව සෞඛ්‍ය නිලධාරී කොට්ටාෂ 74ක දින 3ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයද ලබා දී තිබෙනවා.

0: ඩෙංගු බෝවීමේ අධි අවධානම් ප්‍රදේශවලටයි දැඩි අවධානයක් යොමු කෙරෙන්නේ. පවතින වැසි තත්ත්වයේ සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ හැකියාව පවතින බැවින් අවට පරිසරයේ ජලයේ ක්‍රැස් නොවන පරිදි පිරිසිදුව පවත්වා ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ. එසේ නොවන අවස්ථාවලදීම පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. පසුගිය පස්වනදා වන විට මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,168 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යාංශය පෙන්වා දෙන්නේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතින්. වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු මරණ 20ක්ද වාර්තා වී ඇති අතර ඉන් 3 දෙනෙක්ම කුඩා දරුවන් බවයි සඳහන් වන්නේ. පවතින තත්ත්වයේ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කර ගැනීම වෙනුවෙන් ජනතාව වඩා සක්‍රියව දායක විය යුතු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළා.
1: 37,000කට ලං වෙන්න රෝගීන් වාර්තාවල තියෙන ලංකාවේ අද ඩෙංගු රෝගීන් එක ඉතාමත්ම වැඩි ප්‍රමාණයක්. එතකොට අපි නගර සභා සීමාව ගත්තොත් එහෙම 2000කට ලං වෙන්න රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවල තිබෙනවා. සියලුම රෝගීන්ගෙන් 5%ක් පමණ මේ නගර සභා සීමාව තුළ. ඉතින් අපි දන්නවා නගර සභා සීමාවට විශාල ජනකායක් එනවා පිටින් එනවා. ඉතින් මේ අයත් මේ තත්ත්වයට මුහුණ පානවා. ඒ නිසා මේ තත්ත්වය ඉතාමත්ම ඉක්මනින් මැඩ පවත්ව ගත යුතු වෙනවා. ජනතාව දැනුවත් කරන්න. මොකද එහෙම මේකට අවනත වෙන්නේ නැත්නම් අපිට බොහොම කනගාටුයි.
0: වසරකට වැඩි කාලයක් නතර කර තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද යළි ආරම්භ කෙරුණා. ඒ වේරහැර පීටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ සහ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති මුද්‍රණ අංශයේදී වෙදිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ තාක්ෂණික කමිටු ඇගැයීම් අනුව අදාළ ආයතන තෝරා ගනිමින් ප්‍රමිතිගතව වාහන අංක තහඩු මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබෙනවා. සියලුම වාහන සඳහා අංක තහඩු දෛනිකව මුද්‍රණය කර ලබා දීමයි සැලසුම. අංක තහඩු මුද්‍රණය අවසන් වීමෙන් පසු වාහන හිමියාට කෙටි පණුඩියක් මගින් දැනුම් දෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ.
2: මේ වෙනකොට දල වශයෙන් ගත්තොත් එහෙම අපිට ලංක තහඩු මුද්‍රණය කරන්න බැක්ලොග් එකක් මුද්‍රණය නොකර එකතු වෙලා තියෙනවා. වාහන 106ක වගේ මුද්‍රණය කිරීමට තියෙනවා. කොන්ත්‍රාත්තු පිරිනමපු දවසේ ඉඳලා ගත්තොත් එහෙම 101 හමාරක වගේ වාහන ප්‍රමාණයක් තියෙනවා මුද්‍රණය කරන්න. ඒතර මේ 101 හමාර මුද්‍රණය කිරීමේ වගකීම පැවරෙනවා මේ කොන්ත්‍රාත් සමාගමට. ඒ වගේම ඉතුරු වාහන ටික මුද්‍රණය කරන්නේ කෙසේද කියන එක තහඩු ටික මුද්‍රණය කරලා ලබා දෙන්නේ මේ සමාගම හරහාමද කියන එක අපි තීරණය කරලා ඉවරලා අපි ඉදිරි කාලේ හිතනවා මේ බැක්ලොග් එක ක්ලියර් කරන්න පුළුවන් කියලා. දැනට දල වශයෙන් දවසකට අලුතෙන් ලැබෙන සියලුම ඒවා මුද්‍රණය කරලා පිටකිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපි පටන් ගන්න තියෙනවා යම් කිසි පුද්ගලයෙක් අංක තහඩුව වාහන රෙජිස්ටර් කරලා දුන්නට පස්සේ පැය දෙකක් ඇතුළත නාරයන් පිටින් තමන්ගේ අංක තහඩුව කලෙක් කරගන්න පුළුවන් කියන පණිවිඩයත් SMS එක කරා තමන්ගේ ජම්ගම දුරකථනයට යනවා.
0: පොහොර සහනාධාරයේ කිසිදු බාධාවකින් තොරව ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ගොවියන් ලෙස පෙනී සිටින පිරිසක් පොහොර නොලැබෙන බවට ප්‍රචාර ගෙන යාමට උත්සාහ දරන බවයි ඒ මහතා චෝදනා කළේ.
3: මේ වෙනකොට වගා කරලා තියෙනවා, වගාව ආරම්භ කරලා තියෙනවා මේ යලකන්නේ හෙක්ටයාර් 450,000ක්. පොහොර සල්ලි දෙන්න නියමිතයි දැනට. මේ හෙක්ටයාර් 450,000න් 450,000කට අද දවස වෙනකොට පොහොර සල්ලි දාලා ඉවරයි. තව පොහොර සල්ලි දාන්න තියෙන්නේ හෙක්ටයාර් 45,000කට. මොකද වගාව ආරම්භ කරන ස්වරූපය අනුව තමයි මේ සල්ලි දාන්නේ. ඊළඟට පොහොර මිටියක් ආණ්ඩුව දෙන්නේ රුපියල් 10,200ට. ඊට වඩා අඩු ගාණටත් දුන්නා. දැන් 10,200ට මේ දවස්වල දෙන පොහොර මිටියක් ආණ්ඩුව ගන්නේ රුපියල් 15,940ට. අතරමැදියට කොමිස් එක යන එකත් නවත්තලා, කඩමුදලාලිට කොමිස් එක යන එකත් නවත්තලා කෙලින්ම ගොවියට රුපියල් 10,200ට දෙන්නේ. අද ගොවියෝ නමින් සමහර මේ වොයිස් කට් දෙන අය ඇත්තම ගොවියෝද කියන ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ තත්ත්වයත් එක්ක අපේ රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට අරගෙන යන්න ගොවිය ආරක්ෂා කරගන්න අපි මේ වෙනකොට විශාල මෙදියක් වීමක් කරමින් ඉන්නවා මත්යන්ස විදියට.
0: රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ 3 වන ශ්‍රේණිය සඳහා 230 දෙනෙකු ගෙන් යුත් දෙවන කණ්ඩායම බඳවා ගැනීමට සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඊට අදාළ සමුක පරීක්ෂණ ලබන 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. විභාග දෙපාර්තමේන්තුව පැවතු විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මතයි බඳවා ගැනීම සිදු කෙරෙන්නේ. සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් වෙත කැඳවීම් ලිපි යොමු කර ඇති අතර වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නෙළ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි. සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුරු සඳහා 213 දෙනෙකු පසුගිය ජනවාරි මාසයේදී බඳවා ගත අතර මෙම බඳවා ගැනීම සිදු කරන්නේ දෙවන කණ්ඩායම ලෙසයි. සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ පනත ඇතුළු පරිසරයට අදාළ අනපනත් කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා. ඒ ජගත් සාගර දින සැමරුම් උත්සවය අමතමින් සැමරුම් උත්සවය සහ විද්වත් සම්මන්ත්‍රණය පැවැත්වුණේ බත්තරමුල්ල වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේදී. එක්ස්ප්‍රස් පර්ල් ඇතුළු නෞක අනතුරු වලින් නැති වූ පාරිසරික ව්‍යවසනයන්ගෙන් වන හානිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ධම්මික පටබැඳි මහතා
4: රටේ සංවර්ධනයේදී සාගරය අපේ මුහුදු සීමාව අපි විශාල වශයෙන් ප්‍රයෝජනට ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අපේ මුහුදු සීමාව හරහා විශාල වශයෙන් නැව් ගමනාගමනය සිද්ධ වෙනවා. ඒ නිසා පසුගිය කාලේ අපේ මුහුදු සීමාවට අදාළ සමුද්‍රීය පරිසර දූෂණය කියන එක ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපට විශේෂ මැදිහත්වීමක් කරගන්න සිදු වෙනවා. අපේ මුහුදු සීමාව සහ මේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අපේ රටේ මේ සම්බන්ධයෙන් තියෙන අනපනත් යාවත් කාලීන වෙලා නැහැ ප්‍රමාණවත් පරිදි. ඉතින් පරිසර අමාත්‍යාංශය ලෙසත් නව රජය ලෙසත් අපි බලාපොරොත්තු වෙනවා සමුද්‍රයේ පාරිසරික ආරක්ෂණ පනත ඇතුළු පරිසරයට අදාළ අනපනතුත් ඉක්මනින්ම මේ වසර තුළදී සංශෝධනය කරලා සමුද්‍රයේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන පියවර අරගන්න.
0: අමාත්‍යවරයෙකුව සිටියදී සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට වැඩි වත්කම් අයථා ලෙස අත්පත් කරගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට රීව ගොනු කරන අඩුව අද යළි විභාගයට ගත්තා. 2010 වසරේ සිට 2014 වසර දක්වා මෙම අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවටයි විමල් වීරවංශ මහතාට චෝදනා එල්ලව තිබෙන්නේ. ඊට අදාළව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණේ පසුගිය යහපාලන රජය සමයේදී. නඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද යළි විභාගයට ගැනුණා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ මෙහෙවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගයේ ලබන 25 වනදා දක්වා කල් තැබීමටයි මහාධිකරණය නියම කළේ. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියක වන චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කරන අඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද යළි කැඳවනු ලැබුවා. 2019 වසරේ ජනවාරි 14 වනදා සහ 2019 ජනවාරි 31 දක්වා කාලය අතරදී නිසි ක්‍රියා පරිපාටි අනුගමනය නොකර එම්.එම්. චන්ද්‍රවංශ නැමැත්තෙකු වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කළ බවටයි හිටපු අමාත්‍යවරියට චෝදනා එල්ලව තිබෙන්නේ. එමෙන්ම සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ ලේකම්වරය ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබෙනවා. වැඩිදුර සාක්ෂි විභාගයේ ජුලි මාස 9 වනදාට කල් තැබීමටයි කොළඹ මහාධිකරණය නියෝග කළේ. අකුරස මාතර ප්‍රධාන මාර්ගයේ අකුරස නගරාසන්නෝපීට ඇති බෝධගල තොටුපළ සහ අමලගොඩ අඹසවන බස් නැවතුම සඳහා ආරක්ෂිත වැඩක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. නෙල්වල ගඟට මායිම්ව මෙම බස් නැවතුම් පිහිටා ඇති අතර පසුගිය දිනක මේ ස්ථානයෙන් ගඟට වැටුණු පුද්ගලයෙකුද මිය ගියා. ඒ අනුව මේ ස්ථානයට ආරක්ෂිත වැඩක් ඉදිකිරීමට පියවර ගන්නා ලෙස අප ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්ද අදාළ අංශ වෙත දැනුවත් කිරීම සිදු කෙරුණා. අනතුරුව අකුරස ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් කුමාර මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය ඊට යොමු කරවීමටයි පියවර ගත්තේ. මේ වන විට ආරක්ෂක වැට ඉදිකිරීමට පියවරගෙන ඇති බව අකුරස ප්‍රදේශවාසී ජනතාව ප්‍රකාශ කළා.
5: මේ ගොඩක්ම සුදුසුයි මෙතන ආරක්ෂක වැඩක් ගහන එක. ගොඩක්ම ඉතින් අපි දරුවත් එක්ක ඇවිල්ලා අපි මෙතන ඉන්නවනේ. ආරක්ෂක වැඩක් ගහන එක බොහොම සුදුසුයි ඉතින්.
6: දරුවත් එක්ක මුණත් මෙතන පයින් යන කට්ටිය ගොඩක් යනවා. මේ රෑකට ආවත් වාහනයක් ආවත් පේන්නේ නැහැ නේ. ගඟට වැටෙනවනේ නේ. ඇත්තටම මේ වැඩේ කොච්චර හොඳයිද? මෙච්චර කාලයක් කරපු නැතිද? දැන් කරනවා මොනවා හරි.
7: මේ අයිනේ දිගේ මේ කවුරුත් යන්නේ පයින් යන කට්ටිය හරිම බයෙන් තමයි මේ ඒ කියන්නේ අයින් වෙන තැනක් ඇත්තෙන්නේ වාහනයක් එනකොට කරන වැඩ පිළිවෙල ඊට මේ හොඳේ කියලා මම
8: කියනවා.
0: පිලිපීනයේ හටගත් ප්‍රබල භූකම්පණයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 129 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හටගත් භූකම්පනයගේ රිච්ටර් පරිමාණය 1.7. එරට ප්‍රධාන දකුණු දූපත වන මෙන්නාඔහි පිහිටි සැන්ටෝස් නගරයේ වෙරළට ඔබෙන්නේ හටගෙන තිබෙනවා. භූකම්පනය සමග පිලිපීනයට අමතරව ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු කලාපයේ රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමද නිකුත් කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට අර්ජුන රණතුංග ප්‍රමුඛ කණ්ඩායම සමත් වුණා. තරගයේ පැවැත්වුණේ කොළඹ වෙළඳ සේවා ක්‍රීඩා පිටියේදී. පස්සන වරටයි මෙවරය සංවිධාන කෙරුණේ. ශ්‍රීමත් හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා ගොඩනැගූ පාසල් අටේ ප්‍රධාන ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ඕල්කට් පදනම ක්‍රිකට් කණ්ඩායම සහ වෙළඳ සේවා ප්‍රවීණයන්ගේ කණ්ඩායම තරගයට එක්ව සිටියා. එහිදී ඕල්කට් කණ්ඩායමට අර්ජුන් රන්තුංග නායකත්වය ලබා දුන් අතර වෙළඳ සේවා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට සිරෝෂ ගුණතිලකයි නායකත්වය ලබා දුන්නේ. පළමුව පන්දුවර පහර දුන් වෙළඳ සේවා ප්‍රවීණයන්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුරු 6ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 84ක්. පෙළතුරු ඉනිමේදී ඕල්කට් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 2කදී කඩුරු 4ක් දැවී ලකුණු 85ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් වුණා.
8: ලක්කඩු ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: සලේ වෙනුවෙන් විමල්ලතුළු පිරිස කළ සත්‍යාග්‍රහය අතරතුර උණුසුම් තත්ත්වයක්. පාස්කු විමර්ශන ආපස්සට නොගන්නා ලෙස කතෝලික සභාවෙන් ඉල්ලීමක්. රුපියල් කෝටි 21ක ව්‍යාජ ඩොලර් නෝටු සමග කාන්තාවක් අත්අඩංගුවට. මුහුදු ප්‍රදේශ කීපයක් දීවරින්ට සහ නාවිකයන්ට තහනම්. දිනෙන් දින ඉහළ යන ඩෙංගු මර්ධන විශේෂ මෙහෙයුම ඇරඹෙයි. පිලිපීනයේ භූකම්පණයෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට 129කට තුවාල. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
8: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ සන්ධ්‍යාවක් හව සහයයි විනාඩි 52යි දැන්.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න. පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
3: දෙකියා සුරකින් මගතොට
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
3: සත්‍යන්තයේ
0: රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
5: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777-273-454
6: කමක් නැ බෝයි මුක්කනේ. දැන් ඉතින් බලංක මේ මගුල් අදගෙන කොහොමද මම පාර යන්නේ? ෂි නෝම යන් මං කවුරු හරි ආවොත් කියන අපේ ගමේ ලොකු අයියා වගේ
0: විසේකාරේ.
7: ඔහේ අපිට මොන වැරද්ද කළත් අපි අපේ යුතුයකම අමතක කළේ නෑ.
8: අනේ මැඩම්, මං කොහොමද මේව සල්ලි ගන්නෙ?
7: අනේ මේ බොරු කැටයන් නැතුව ගන්නෝ. වඩිය වෙනුවට ගෙදර මනුස්සයව ගන්න ගියකෙනි වැරද්ද.
0: විසේකාරේ සතිය දින 5ම රාත්‍රී 9ට ITA

0: ITN රටට වග කියන රේඩියෝව
1: අයිබන් සුබ සන්ධ්‍යාවක් ලක්කන හැඟෙන වෙලා මතක් කරනම් වෙලාව රාත්‍රී 7:00.

0: සමානුග්‍රහය
1: දන නිධාන ලොතරය දස ලක්ෂේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිධානයට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979579
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යය

මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ආදරෙන් සඳදිය දහර අහගෙන ඔබ ඉන්නේ අයිපෝවන් ආදරයේ හිතට දැනෙන තවත් සුන්දරම දවසක්. ගත වෙලා යන මේ දවස ගැන ආපහු හැරිලා බලනකොට සැහැල්ලුවක් සනසෙල්ලක් දැනෙනවා නම් අද දවස ගැන අද කළ කී දේ ගැන නැවත හිතලා බලද්දී පසුතැවෙල්ලක් ඉතිරි නැතිනම් වේදනාවක් කලකිරීමක් ඇති නැතිනම් අද ඔබ දිනලා. ඉතින් සමහර දවස් තියෙනවා ඉතින් එහෙම නොවෙන. හැබැයි මේ වගේ ජීවිතේ හරිම සුන්දරයි හොඳින් ගත වුණා ගොඩාක් දුරට සාර්ථකයි කියලා හිතන දවස් මතක පොතට ආදරෙන් එකතු කරගන්න. එහෙනම් කරන්න තියෙන්නේ හෙටින් උදා වෙන දවස එහෙම සාර්ථක ජයග්‍රහී දවසක් කරගන්න ටිකක්. මේ වෙලාවේ සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරලා සැලසුමකට වැඩ කරන එක නේද? ඉතින් කොහොමද ඔබට අදත් රැ 9 වෙනකල් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳරිය දහර සමග ඔබ ආදරය කරන උතුර භාරතයට යන්නට සූදානම්. මතකයේ රැඳුණු සුන්දර ගීත ගොඩක් එක්ක ඉතින් රණවේ වෙනකල් FM 93.5 93.7 ආදරෙන් ලක්හනත් එක්කම ඉන්න. මුලින්ම යන්න හිතුවා 90 දශකයට. 90 දශකයේ තිරගත වුණු චිත්‍රපට ගැන කතා කරනකොට ශාරුක් සහ කාජල් සොසංයෝගය අමතක කරන්නම බැහැ. ඉතින් එහෙම කියද්දී චිත්‍රපට ගණනාවක්ම ඔබට මතක් වෙනවා ඇති. හැබැයි අද මුලින්ම අහන්න තෝරගත්තේ දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ චිත්‍රපටයේ ගීතය.

ආදිත්‍ය චොප්රා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය. යාෂ් චොප්රා කියන්නේ ඔහුගේ ආදරණීය පියා මේ චිත්‍රපටය නිෂ්පාදනය කළා. රාජ් සහ සිම්රන් දෙන්නගේ කතාව යුරෝපයට ගියපු යුවලක්. රාජ් සිම්රන්ව දිනාගන්න උත්සාහ කරනවා, විවාහ කරගන්න උත්සාහ කරනවා. හැබැයි එතනදී එක්තරා බාධකයක් හරහා දිටිනවා. ඒ තමයි සිම්රන්ගේ ආදරණීය තාත්තා. එරෙන්න තාත්තා විදිහට අම්රිෂ් පෝරි තමයි රංගනේ යෙදුනේ. අම්රිෂ් පෝරි සාමාන්‍යයෙන් අපිට බොලිවුඩ් සිනමාවේදී දුෂ්ටයින්ගේ චරිත බැව්ව, දුෂ්ටයෙකුගේ චරිතය, ප්‍රතිවිර චරිතය බැව්ව රංගන ශිල්පියෙක් විදිහට තමයි මතකයේ රැඳිලා තියෙන්නේ. හැබැයි ඔහුගේ තාත්තා කෙනෙක් විදිහට ඒ පීත්‍රු සෙනෙහස, තමන්ගේ දුවෙක් ගැන හිතේ තියෙන වගකීම ඉතාමත්ම සුන්දරව නිරූපණයට ඉඩ ලැබුණු චිත්‍රපටයක් තමයි ආදිත්‍ය චොප්‍රාගේ දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ කියලා කියන්නේ. එරෙන ඉන්දියාවේ වගේම ලන්ඩන් වල, ස්විට්සර්ලන්තයේ මේ චිත්‍රපටයේ රූගත කිරීම කෙරුණා 1994 වසරේ ඉඳන් 95 අගෝස්තු වෙනකල්ම. අතිසාර්ථක චිත්‍රපටයක් විදිහට ඉන්දියාවේ වගේම ඉන්දියාවෙන් බැහැරවත් මේ චිත්‍රපටය තිරගත වුණා. ඉතින් අද දක්වාම මේ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත වෙනවා. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනේ. කොම නමුත් දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ කියලා කියන්නේ බොහෝ දෙනා ආදරෙන් වැළඳගත්ත සුන්දර සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ සංගීතය ගැන අපි කතා කරද්දී අපි සඳදිය දහරතුලින් එහි ගීතනේ අහන්නේ. ඉතින් දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ චිත්‍රපටයේ සංගීතය ගැන කතා කරනකොට ජතින් සහ ලලිත්, ඒ වගේම ආනන්ද් බක්ෂි. ආනන්ද් බක්ෂි තමයි සියලුම ගීත රචනා කළේ. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ ජතින් සහ ලලිත්. ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය ගැන කතා කරනකොටත් ජතින් පණ්ඩිත් සහ ලලිත් පණ්ඩිත් කියන සොහොයුරන් දෙදෙනා ඔවුන් දෙදෙනා 90 සහ 2000 බොහෝ සිනමා නිර්මාණවලට දායකත්ව ලබා දුන්නා සංගීත අධ්‍යක්ෂණින්. දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ කුච් කුච් හෝතා හේ, මොහබ්බතීන්, කභි ඛුෂී කභි ගම්, ඒ වගේම ප්‍යාර් තෝ හෝනා හීතා වගේ චිත්‍රපට ගණනාවකටම මේ දෙදෙනා සංගීත අධ්‍යක්ෂණින් දායක වුණා. 91 ඉඳන් 2006 වෙනකල් මේ දෙන්නා එකට තමයි සංගීත ලෝකයේ සැරිසැරුවේ. හැබැයි 2006 ඉඳන් මේ දෙන්නා ස්වාධීනව තම තමන්ගේ මාර්ගවල යමින් ඉන්නවා. ඉතින් මෙහි සංගීතය ගැන, කියන්නේ දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ චිත්‍රපටය ගැන කතා කරනකොට මම කියන ආනන්ද් බක්ෂි ගීත රචනා කළේ කියලා, ඉතාම සුන්දර ගීත ගණනාවක් මේ චිත්‍රපටයට ඇතුළත් වුණා. ඉන් ලතා මංගেশකර් කුමාර් සානු ගායනා කළ ගීතය තමයි අද සඳදිය දහර ආරම්භයේදී අපි

0: ආත්මීය ප්‍රේමයේ సౌందర్యාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ సౌందర్యාත්මක වියමන සඳ දිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය පැයට වී කිලෝ 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන් වී මිටියකට වැයවෙන කාලය විනාඩි 5යි ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා ඒ විතරක් නෙවෙයි අවම වෙදුලි පරිභෝජනයක් ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා කතා කරන්න 011 6 679 579 දුරකථන අංකයට
2: කිත්නා ප්‍යාරා හෑ යේ ප්‍යාරා ප්‍යාරා
1: දෙදාහිදී තිරගත වුණු ජෝෂ් චිත්‍රපටයේ ගීතයක් මේ සර්කේක ඓශ්වර්යා තිරේ මත අපිට දකින්න ලැබෙන සාමාන්‍යයෙන් නම් ඉතින් අපෙම්ම තුන් විදියටනේ හැබැයි මේ චිත්‍රපටයේ මේ දෙන්න සහෝදර සහෝදරියන් විදියට තමයි අපිට හමුවනේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ අනු මාලික් නමුත් මුලින් මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්න ගිවිසුමත් සංකරලා හිටියේ එයා රහමාන් හැබැයි ඔහුගේ අනිකුත් චිත්‍රපට සහ ජෝෂ් චිත්‍රපටයේ තිරගත කිරීම වල කාලය ඒ වගේම රුගත කිරීම මේ සියල්ලත් එක්ක චිත්‍රපටයේ වැඩ කටයුතු වලට ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා කාලය යොදා ගැනීමේදී නිසා එයා රහමාන් මේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා ගොඩක් ජනප්‍රියත්වයට පත්වන සීල්ඩ් විද කිස් කියන ගීතය පසුබිම් කරගෙන තමයි මේ හයි මෙරා දිල් ගීතය නිර්මාණය වෙලා තියෙන අපි දැන් අහන්න යන ඒ වගේම තමයි තව විශේෂත්වයක් තියෙනවා SRK රංගනය වගේම මේ ගායනයට එකතු වීම ගැන කතා කරද්දි ඔගේ පළමු ගායනය ඇතුළත් චිත්‍රපටය වෙන්නේ ජෝෂ් චිත්‍රපටය අපුන් බෝලා කියන ගීතය හේමා සර්දේසායි එක්ක ෂාරුක් තමයි ගායනා කරන්නේ. ඒ තේ නාමි ගීත ලිව්වේ නිතින් රයික්වාර්. අපි දැන් අහන හයි මෙරා දිල් සමිරන් ජාන් ගීත ලිව්වේ උදිත් නාරායන් එක්ක අල්කයාග්නික් අනු මලික්ගේ සංගීතයට ගීතය ගායන ජෝෂ් චිත්‍රපටය වෙනුවෙන්.

diyette hara. මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන සංගතිය දහර සමග අතරින් ඔබ 1975 වසරේදී තිරගත වුණු ආන්දි චිත්‍රපටය කුණාටුව සංජීව කුමාර් සුචිත්‍රා සෙන් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය ගීත රචකයෙකු කුණ ගුල්සාර තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ. ඉන්දිරා ගාන්ධි කියන දේශපාලන නායිකාවකගේ ජීවිතයේ කතාව මේ චිත්‍රපටයේ සඳහා පසුබිම් කරගත්තා කියන පදනම මත මේ චිත්‍රපටය තහනමට ලක් වෙනවා, තිරගත කිරීම සීමා වෙනවා. කොහොම නමුත් පසු කාලයේදී චිත්‍රපටය මේ ආරති දේවී කියන චරිතය තමයි ඉන්දිරා ගාන්ධිගේ චරිතය විදිහට චිත්රපටයේදී අපිට දකින්න ලැබුණේ. කොහොම නමුත් පසු කාලයක මේ චිත්‍රපටය තිරගත කිරීමේ අවස්ථරය ලැබෙනවා. අනේ චිත්‍රපටයේ මේ ගීත ගැන කතා කරනකොට ආඩි බර්මන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ. චිත්‍රපට අධ්‍යක්ෂවරයා ගුල්සාර්ම තමයි ගීත සියලම රචනා කළේ. කිෂෝර් කුමාර් එක්ක ලතා මංගේෂ්කර් තමයි ගීතය ගායනා කළේ. තෙර බිනා සින්දගේසේ කොයි ශික්වා නැහි.

0: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: මුදලාලි
2: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලිස් කුඩු ග්‍රෑන්ඩ්සියක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
3: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත ඔබට ආමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
2: පිටේ දාන්න ඔක්කොටම
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
1: හොඳ වෙලාවට ඔයා හරි නැත්තම් අපි තහු වෙනවා
4: මිරිස් නම් මිරිස් විජය මිරිස්
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: දෙක්යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්යා මීළඟ වැඩසටහන
8: ජුනි 9 වනදා උදැසන හතේ සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී
9: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
10: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙකියා සුරකිමු මගතොට
9: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අමතන්න 011176779509.
11: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරම
0: ලකන මොනින් දේශ

සතතිය දහර මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන අතරින් අහගෙන ඉන්නේ උත්තර භාරතයේ අපි බොහොම කැමැත්ත නරඹෝ චිත්‍රපට ගීත එකතුවක් අපි අහනවා. සඳදිය දහර තුළින් අද රැනවේ වෙනකල් 90 දශකයේදී අපිට බලන්න ලැබුණු චිත්‍රපටවල ගීතවලට අපි තාමත් හරි කැමතියි. මේකට එකඟ නොවෙන්න පුළුවන්. ඉතින් දැන් පරම්පරා කීයක් ඉස්සරහට ඇවිල්ලාද නේද? හැබැයි ඔබ මේ මං කිව්ව දෙයට එකඟ නොවන කෙනෙක් නම් ඔබ අහලා බලන මේ ගීත සමහර විට හිත ගන්න ඉඩ තියෙනවා, හිත රැඳෙන්න ඉඩ තියෙනවා. ගලාම් ගලාම් කියලා කියන්නේ 16 1998 වසරේදී චිත්‍රපටය තිරගත වෙන්නේ ඇක්ෂන් ෆිල්ම් එකක් විදිහට තමයි සැලකන්නේ. වික්‍රම් භට් චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ආමිර් ඛාන්. බොලිවුඩ් සිනමාවේ මිස්ටර් පර්ෆෙක්ෂනිස්ට් කියලා තමයි කියන්නේ. ඉතින් ඔන ආමිර් තුන්වෙනි විවාහයටත් සැරසෙනවා කියලා ආරංචියක් තියෙනවා. මෙසරේ ආමිර්ගේ බිරිඳ කෞරිස් ප්‍රැට්, ඉතින් ඒකනත් කතා බහක් යනවා. ඒ වගේම ආමිර්ගේ ආදරණීය පුතා ජුනයිඩ් ඛාන් බොලිවුඩ් සිනමාවට එක් වෙනම ඔහු සමග තිරේ බෙදා ගන්නව. මේ වන විට ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් දකුණු ඉන්දියාවෙන් ආවා වුණාට බොහෝ දෙනා ආදරය කරන සයි පල්ලවියෙක්. ආමිර් සයි ගැනත් ගොඩක් දේවල් කියලා තිබ්බා. තමන්ගේ පුතාගේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය නිසාම නොවෙන්න පුළුවන්. මොකද ආමිර් කියන්නේ දක්ෂයින්ට තැන දෙන කෙනෙක් නිසා. ඉතින් අපි බලන් ඉමු ඒ කතාව. එහෙම තියලා මේ ගුලාම් චිත්‍රපටයේ සිදු අපි අහමු. රානි මුඛර්ජී තමයි ආමිරේක ප්‍රධාන චරිත නිරූපණය කළේ. චිත්‍රපටය ගත්තහම සංගීතය ගැන කතා නොකරම බැහැ. ජතින් පණ්ඩිත් සහ ලලිත් පණ්ඩිත් මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළා. ඉතින් මේ චිත්‍රපටයේ ගීත අතරින් අද සඳදිය දහර තුළින් අපි අහන්න තෝරගත්ත ගීතය කොමාර් සානුවෙක අල්ක යාග්නික් තමයි ගායනා කරන්නේ. සමීර්

මයි ගීත රචනා කළේ ආකෝන්සේ තූනේ යේ ක්‍යා කෙහෙතියා. ඇස්සලින් කතා කරන එක සමනෙන ආදරේදී ගොඩාක් දකින්න ලැබෙන දෙයක් නේද? ඇස්සල තියෙන ආදරේ හංගන්නත් බෑනේති. ඇහෙල්ලිය වෙලා තියෙන සතහන් වෙලා තියෙන ආදරේ කතාව කාටවත් තේරුම් ගන්න බෑ ඒ ආදරය හිමි කෙනාටම හැර. ගොලාම් චිත්‍රපටයෙන් මේ ගීතය.

0: වියමන
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහරහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ NLB මේකා පව කැන යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLB මෙගා පවර් ලොතරැය්‍ය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. චොරි චොරි චුප්ටි චුප්ටි හොරෙන් හොරෙන් රහසින් රහසින් 2001 දී තිරගතවන චිත්‍රපටයක බස්මස්ථාන අධ්‍යක්ෂණය කළේ චිත්‍රපටය සල්මාන් ඛාන් වැනි මුඛ්‍යයක ප්‍රදර්ශනතා ප්‍රධාන චරිත නිරූපණය කළ සමීර් ගීතලුව අනු මලික් සංගීතවත් කළ කතා නොකරන ලද මාතෘකාවක් පිළිබඳව කතා කළ චිත්‍රපටයක් සරෝගේට් මද කෙනෙක් කියන සංකල්පය අපිට මේ චිත්‍රපටයේ කතාව පුරා දකින්න ලැබෙනවා. එතින් අර සාමාන්‍යයෙන් කතා බහට ලක් කරනවනේ හැදුව අම්මද බිහි කළ අම්මද වැඩිපුර දරුවන්ට ආදරය කියන කතාව මේ චිත්‍රපටයේ මధుබාලා කියන චරිතය ප්‍රිටිස් සෙන්ටර් නිරූපණය කළේ කොයිතරම් සමාජ තත්ත්වයකින් පහළ හිටිය කෙනෙක් වුණත් මුන දුෂ්කරතා බාධක මැද ජීවත් වනත් මෞසෙන් හස්ස කියලා කියන දෙයට ඒ කිසිම දෙයක් බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ දරුවා කියන ඒ හැඟීම ඇති වෙනහම කාන්තාවකට ඇතිවන හිත ශක්තිය මේ චිත්‍රපටය අවසන්වර්තන පොත රකින්න ලබන අපි අහමු එනම් චොරි චොරි චුප්කේ චුප්කේ චිත්‍රපටේ බබල් සුප්‍රිය කල්කයක් ගානකලා

මේ කෝච්චයක් නම චෙනයි එක්ස්ප්‍රස් 2013 තමයි බොලිවුඩ් සිනමාවේ මේ කෝච්චියගේ රොහිත් ෂෙට්ටි තමයි කොච්චේ ඩ්‍රයිවර්. දීපිකා පදුකෝණ එක්ක ෂරුකාන්, එවකේම නිකිතින් ධීර්, සත්‍යරාජ් චිත්‍රපටේ රංගපෑවා. ගොඩක් කතාබහට ලක්වන චිත්‍රපටයක්. තංගබලි කිට්ටවරාද කිව්වම මතක් වෙනවා ගොඩක් අයට මේ චිත්‍රපටයේ දෙපස්. විශාල් දද්දානි, ශේඛර් රාමිජානි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරුන් විදිහට කටයුතු කළා. බොහොම මේ ජනප්‍රිය ගීත ගොඩක් තියෙනවා. අදටත් ඒ ගීත ගොඩක් කතාබහට ලක් කරන හැමෝම කැමති ගීත අතරේ අපි සඳදිය දහර තුළින් අහන්න තෝරගත්තා මෙන්න මේ ගීතය.

ආදරය ගැන කතා කරනකොට අපි හරි කැමති මුළු හදවතින් ආදරය කියලා කියන දේ අහන්න. ඉතින් මුළු හදවතින් ආදරය කියලා කියන වචන ටික අහන්න මුළු හදවතින් ආදරයක් ලබන්න කැමති හැමෝම මුළු හදවතින් ආදරය කරනවා නම් ආදරය කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද නේද? මේ 98 තිරගත වුණු චිත්‍රපටයක් දිල්සේ මණිරත්නම් අධ්‍යක්ෂණය කළේ රාම් ගෝපල් වර්මා එක්ක ශෙක කපූර් චිත්‍රපට නිෂ්පාදනය කළා. මනිෂා කොයිරාලා ෂාරුක් ඛාන් ප්‍රීතිස් සෙන්ටා චිත්‍රපටයේ රංගපෑව මණිරත්නම්ගේ 92 තිරගත වුණු රෝජා එවගේම 95 තිරගත වුණු බොම්බේ චිත්‍රපටවල තවත් එක් කතාවක් විදිහට දිල්සේ චිත්‍රපටය කතා බහට ලක් වෙනවා. එයා රහමන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අතිශය ජනප්‍රිය ගීත. අදටත් මේ ගීත ගැන බොහෝ දෙනා කතා කරනවා, ආදරය කරනවා. අපි තෝරගත්තා ඒ අතරේ එක් ගීතයක් සඳදිය දහර තුළින් අහන්න මේ විදිහට.

93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ.

සන්තතිය දහර අහගෙනින් ආදරෙන් මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියම මේ ඔබ මම වියමන් කරමින් ඉන්නේ. රැනවේ වෙනතුරු තොපයක් තියෙන අපිට සන්තතිය දහර දෙවන පැයටයි අපි ආවේ. එතන අද විශේෂයි, ඔබ දන්නවා දවසේ මේ පැය දෙක වෙන් කරන්නේ හෙන සිනමාවේ අපි ආදරෙන් කැමත නරඹුව චිත්‍රපටවල ගීත අහන්න ඉරවෙන් කරගන්න. එතෙන් 80 දශකයේ අග භාගයේදී විශේෂයෙන්ම 90 දශකයේ මුල් කාලයේදී, එතකොට 2000 මුල් කාලයේදී චිත්‍රපට ගැන කතා කරනකොට මේ චිත්‍රපටවල රංගන ශිල්පීන් ශිල්පිනියන් අදටත් හරි ජනප්‍රියයි. ඔවුන්ගේ මේ රංගනයන්, එතකොට ඔවුන් නර්තනයෙන් දායක වුණු ගීත සියල්ලත් එක්ක 80-90 බොලිවුඩ් සිනමාවත් අපේ මතකේ ගොඩාක් හොඳට තැන්පත් වෙලා තියෙන කාල සීමාවක්. ඉතින් 1982 වසරේදී මේ චිත්‍රපටය ඉදිරිගත

බබල් සුභාෂ් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මෙතුන් චක්‍රවර්ති තමයි ප්‍රධාන චරිතය නිරූපණය කළේ. කිම් ඉන්නවා ඕම්පූරි, ගීතා සිද්ධාර්ථ්, කරන් රස්දාන්, රාජේෂ් කන්නා ආරාධිත රංගනයකට එකතු වුණා මේ චිත්‍රපටේ. ඩිස්කෝ ඩාන්ස් තමයි චිත්‍රපටය. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ බපිලා හෙරි. බොලිවුඩ් සිනමාවේ සංගීත අධ්‍යක්ෂවරුන් ගැන කතා කරද්දි බපිලා හෙරි වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක් තියෙනවා. රේනා යාද් අරහාහේ ගීතය තමයි අපි තෝරගත්තේ. ඊළඟට අහන්න බපිලා හෙරි තමයි ගීතය ගායනා කරන්න ගීත ලිව්වේ අංචාන්. බපිලා හෙරි නිර්මාණ එකතු වෙයි සුවිශේෂ නිර්මාණයක් විදිහටයි යාද් අරහාහේ.

0: චාරිත්‍රාත්මක වියමන.
1: සඳතියට හර සමගයි ඔබ ඉන්නේ එනබෙ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හිණය වගේම සුපිරි මෝටර් රථයක හිණය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනවේ ආශිර්වාදය NLP. සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝටර් යන්ත්‍රය ගැන? කළුවට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටර් යන්ත්‍ර ඩෝමා කලර් සෝටර්. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝටර් යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 011 679 579.

බාත්ෂහෝ දස්ථාහතේදේ තෙරගත වුණු චිත්‍රපටයක ගීතයක් අහන්නේ අපි ළඟට. මිලන් ලොත්‍රයා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. අශය දෙවගන්, එම්රාන් හෂ්මි, ඉලියානා ඩි ක්‍රූස්, විදුත් ජම්වාල්, ඒෂක් කුප්තා, සංජය මිශ්‍රා මේ චිත්‍රපටයේ රඟපෑවා. චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත ගැන කතා කරනකොට ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණු ගීතයක් තියෙනවා. මේ ගීතය තමයි මෙරේ රෂ්කේ කමර් ගීතය. නුස්රත් ෆතේ අලි ඛාන්, තනිෂ් බග්චි මේ ගීතය ගායනා කරන්න එකතු වුණා. මනෝජ් මුන්ටෂීර් තමයි ගීතය

සගතිය දහර හතර නහකිර ඉන්නෙන් ආදරේ මාවතේ අපි සංචාරකයෝ එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් වෙයි සමහර විට අපිට අපේ ජීවිතේ අපි මොන දෙන විවිධ අත්දැකීම් එක. හැබැයි මම නම් මෙහෙම කිව්වේ හම් හේ රහී ප්‍යාර් කේ 1993 තිරගත වුණු ප්‍රේම කතාවක්, ඒ වගේම කොමඩි ෆිල්ම් එකක් විදිහටත් මේක සැලකෙන මහේෂ් බට් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ආමිර් ඛාන් චිත්‍රපටයට රංගනයෙක් වෙනවා ජොහේ චාප්ලත් එක්ක. නදීම් ශ්‍රවන් තමයි මේ චිත්‍රපටේ සංගීතවත් කළේ. ඉතින් ලංකාවේ ගොඩාක් ජනප්‍රියත්වයට පත්වන ගීත ඇල්බමයක් තමයි හම් හේ රහී ප්‍යාර් කේ චිත්‍රපටේ ගීත ඇල්බමය. අපි අහමු එහෙනම් හම් හේ රහී ප්‍යාර් කේ චිත්‍රපටයට කුමාර් සානෝ එක අල්කයාග්නි ගායනා කළ මේ ගීතය. කාශ් කොයි ලඩ්කි මුචේ ප්‍යාර් කරත් දෙවෙනි කවුරු හරි කෙල්ලෙක්.

0: ලකඩ හංගන වෙලා මතක් කරනම් වෙලාව රාත්‍රී 8 විනාඩි 30යි.
1: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: Rosa.
1: මත වේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
5: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
9: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment.

0: කමක් නැහැ මොයි බොක්කනේ.
1: දැන් ඉතින් බලංගම මේ මගුල් අදගෙන කොහොමද මම පාර යන්නේ? ෂි.
0: නෝම යන්. මං කවුරු හරි යවොත් කියන අපේ ගමේ ලොකු අයියා වගේ.
2: විසේකාරේ.
3: ඔහේ අපිට මොන වැරද්ද කළත් අපි අපේ යුතුයකම අමතක කළේ නැහැ.
4: අනේ මැඩම්. මං කොහොමද මෙහෙම සල්ලි ගන්නෙ?
3: අනේ මේ බොරු කැටයක් නැතුව ගන්නෝ. වඩිය වෙනුවට ගෙදර මනුස්සයව ගන්න ගිය කෙනේ වැරද්ද?
2: විසේකාරේ. සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට.
2: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න. දන්නවද, time pass කරන්න ඕන නම් පොතක් කියවන්න, film එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න එපා.

සඳදිය දහර ඔබ ආදරෙන අහකෙද ඉන්නේ බොලිවුඩ් සිනමාවේ. අපි නරඹලා තියෙන චිත්‍රපට වෙන්නත් පුළුවන්, එහෙම නැති චිත්‍රපට වෙන්නත් පුළුවන්. හැබැයි මේ ගීත ගොඩක් අපේ කනට හුරු ගීත. මොගල් හදිරාජේ කුණු සයිජහන්ගේ කතාව. එහෙම කිව්ව ගමන් ටච් මහල් මතකෙට නැගෙනවා. තමන්ගේ ආදරණීය බිරිඳ උනු මුම්තාස් මහල් වෙනුවෙන් තමයි තජ් මහල් ඔහු හදන්නේ. ඉතින් මේ තජ් මහල් කතා තේමාව අරගෙන නිර්මාණ ගොඩක් අපිට දකින්න ලැබෙනවා බොලිවුඩ් සිනමාවේ කලින් කාලෙට නිර්මාණය වෙන විදිහ. අපි මේ කතා කරන්නේ 60 දශකයේ නිර්මාණය වුණු තජ් මහල් ගැන. 1963 වසරේදී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ සාරික් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ප්‍රදීප් කුමාර් සජහන් විදිහටත්, බිනා රාය් මුම්තාස් මහල් විදිහටත්, එවකම රෙහමාන්, ජීවන්, වීනා, ජපින් ජලීල්, හෙලන් මේ චිත්‍රපටයට එකතු වුණා. රංගනෙන් චිත්‍රපටයේ සංගීතය ගැන කතා කරනකොට ලංකාවෙත් නිර්මාණය වුණු ගීතවලට මේ චිත්‍රපටයේ ගීතවල තනු පසුබිම් කරගත්තා. රෝෂන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ජහීර් ලුදියාම්වි තමයි ගීත රචනා කළේ. ජෝ වාදා කියාවෝ නිභානා පඩේකා. පොරොන්දුවක් දුන්නනම් ඒ පුරන්දුව ඉටු කරන්න ඕනෙමයි. ජෝ වාදා කියාවෝ නිභානා පඩේකා. ඉතින් අපි අහමු තජ් මහල් චිත්‍රපටයට මහමද් රෆී සමගින් ලතා මංගේෂ්කර් ගායනා කළ මේ ගීතය.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ දිය තහර කවි අල්වෙදා නා කැහෙන කරංජෝහර්ගේ චිත්‍රපටයක් ශාරුක් රානි අභිෂේක් ප්‍රති අමිතාබ් බච්චන් කිරන් කේර් චිත්‍රපටයේ රංගපෑවා ජෝමෙ දක්තර් තමයි ගීත ලිව්වේ ශංකර් එසන් ලොයි තුන්දෙනා තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ අපි අහමු කවි අල්වෙදා නා කැහෙන චිත්‍රපටයෙන් මේ

0: සර්වාත්මක වියමන
1: සන්තතියට හැරයි. අද අපි අහනවසන් ගීතය මේ ජේපි දත්තා අධ්‍යක්ෂණය කළ නිෂ්පාදනය කළ බෝඩ චිත්‍රපටය ගැන මෑතදිත් කතා වුණා. මොකද බෝඩ 2006 වසර දෙතිර ගතවීමත් එක්ක මේ චිත්‍රපටයේ සුනිල් ශෙට්ටි, ජැකී ශ්‍රොෆ්, අක්ෂය ඛන්නා ප්‍රධාන චරිත නිරූපණය කළේ. බෝඩ මුල්ම චිත්‍රපටය 1997 වසරදී තිරගත වෙන්නේ. ආදේශ් ශ්‍රීවාස්තවා තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ අනු මලික් එක්ක. මේ චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත ගැන කතා කරද්දී සෝනු නිගම්, රූප් කුමාර් රාතෝද් ගායනා කළ සඳේසේ ආතේ හේ ගීතය අදටත් අතිශය ජනප්‍රියයි. විශේෂම ක්‍රියාන්විත සේවාවල නිරත වෙලා ඉන්න තමන්ගේ ආදරණීයයන්ගෙන් පවුලේ උදවියගෙන් ඈත්වලා ඉන්න සෙබළුන්ගේ ජීවිත ඇතුළේ කතාව මේ ගීතය පුරාම තියෙනවා. ඉතින් අදටත් මේ ගීතය බොහෝ දෙනා ආදරය කරන ගීතයක් බවට පත්වලා තියෙනවා. ජෝවේ දක්තාර් මේ ගීතය රචනා කිරීම වෙනුවෙන් ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේදී 98 පවත්වනු ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේදී හොඳම ගී පද රචකයා විදිහට සම්මාන දෙනා ගත්තා. ඒ වගේම 98 වසරේදීම පැවැත්වුණු ජාතික සම්මාන උළෙලේදීත් ඔහු හොඳම ගීපද රචකයා විදිහට සම්මාන දෙනා ගන්න සඳේසයා තාහේ ගීතය හේතුවක් වුණා. මේ ගීතයත් එක්ක එනම් අපි අදට මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර නිමාවටපත් කරනවා. ආයමත් හමුවෙමු තවත් සුන්දර ඉසව්වකදී. ඔබට සුබ රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 විසිරි ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0111 679 579

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Lakkane sita nimane budupane
1: sita nimane budupane satyantaye ratri sumadhura dharma deshanaya senasurata ratri navata
2: minisat kamagana bana paden mohaya turalan
1: sasara maka pinpurana oba සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙලවරාත්‍රී 10යි අපි සූදානම් වන්නේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මැදින් ලද ලොතරැයි පැතුම් වල නිල ප්‍රතිඵල ඔබ වෙතගෙන එන්නට. ඉතින් ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත් මහජන සම්පත අද සම්පත NLB ජය, මෙගා පව, ධන නිධාන, හඳහන ගොවිසෙත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්න අතට අපි සූදානම් FM 93.5 FM 93.7 ලක්න රේඩියෝව ඔස්සේ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදිල දොලොතරයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත රාත්‍රියක් වෙන්න කියලා. හොඳයි, අපි එහෙමනම් සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම් අදින ලද ලොතරයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට ගන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත් ලොතරයි පත් අතට අපි මෙතෙන් සිට ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරනවා.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා, තෑගි වැඩි වෙලා, අංක එකයි නග්න එකයි
3: 200ක්ම ඔබ යති.
2: අංක දෙකක් ගැලපුණා
3: රුපියල් 1000ක්ම අති.
2: අංක දෙකයි නග්න එකයි
3: 2500ක් අති. අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි නග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අති. සුබ දවසක්.
4: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව, දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
6: ටිකට් එක ඔබේ අතේ, බලාපොරොත්තුව ඔබේ හිතේ. අපි අද බිහි කරන වසනවන්තය ඔබද කියලා බලන්න සෝදානම් හැමදාමත් ලොතරැයි දිනුම් වර 8කින් ඔබව දිනවන NLB ජාතික ජයවර්ධනය. ඔබ වසනව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට අද ලබා දෙනවා ගීතිකා ජයවර්ධන මහත්මිය, එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය, කෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ GUN පෙරේරා මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී SDPD දිසානායක මහත්මිය. මුලින්ම දිනුම් අදිනවා NLB ජය. ඔබ අතට සල්ලි වෙනුවෙන් NLB ජය වසරවත් හරිසසුවන දිනුම් වාරය අපි ආරම්භ කරනවා. ඔබට ජය ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. NLB ජය අද ඉංග්‍රීසි අක්ෂරයේ X, ජයග්‍රාහී අංක 4215. රට සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභෙන් 202 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභෙන් 5,157 දෙනෙක් බිහි කළා. අපි දැන් කියන්නේ ඔබ අද ජය ලැබූ හැටි. බොහොම ස්තුතියි. අද NLB ජය 480 දිනුම් වාරෙන් රුපියල් 105ක් ඔබ දිනාගත්තා. එළතරේ පත අලවි කලා මස්කෙලිය අලවි නියෝජිත ඉෂාර ආනන්ද. රුපියල් 50,000 බැගින් වසනාවන්තයෙන් 37 දෙනෙක් දිනාගත්තා. අද ජයග්‍රහකයින් 75,572 දෙනෙක් අතර රුපියල් 65,5440ක මුදලක් බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන වාසනාව ගලප ගන්න වාසනාවන්තය ඔබද කියලා බලන්න සූදානම් වෙන වාසනාවන්ත 1521 වෙනි දිනුම් වාරයද. හරි, එහෙනම් හඳහන ඔබේ වාසනාව වෙනුවෙන් අපි යනවා දිනුම් ඇදීමු. සුපිරි ත්‍යාගලාභෙන් 7 දෙනෙක් දැනටමත් බිහි කර අවසන් හඳහන වාසනාවන්ත ලග්න සංකේතයේ මුලින් අපි තෝරන්නේ. මේෂ ලග්න සංකේතයේ ඔබට අද වාසනාව ගිනාවේ. අද රුපියල් 31,00,000කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් දිනා ගන්න තියෙන්නේ. අපි බලමු වාසනාවන්ත අංක 4 මොනවද කියලා. දැන් හනහන පළමු ජයග්‍රාහී අංකය අංක 22. අපි දැන් තෝරන්නේ දෙවන වාසනාවන්ත අංකය අංක 13 අපි තෝරනවා දැන් තුන්වන වාසනාවන්ත අංකය. අංක 59 අවසාන අංකය අපි දැන් තෝරන්නේ. අංක 35 අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා ආරම්භදල වෙනුවෙන් රජ වේකබ්බා ධර්මදලට දායක වන හතහන ලොතරැයියෙන් අපි සුපිරිතයාක ලාභින් 7 දෙනෙක් රුපියල් ලක්ෂ 10 පුත්තම තියාක ලාභින් 107 දෙනෙක් බිහි කරලා අවසන්. මේ කියන්නේ අද වසනාව ගැන බොහොම සුදී. රුපියල් ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැප්පත ඔබට අලෙවි කළා පෑලියගොඩ අලෙවි නියෝජිත DWA දීපා. වසනාවන්තේ නද 137,000 දෙදෙනෙක් අතර රුපියල් 94,70,000 460ක මුදලක් අපි බෙදා දුන්නා. එහෙනම් හෙට හඳහන සුපිරිත්‍යාගයේ ලෙස දිනා ගන්න සූදානම් වෙන්න රුපියල් 31,19,849.20. සද්දිනම ඔබට ජයනියත ඔබේ ලොතරැයිය ගෝවිසෙත වසනාවන්ත 4454 වන වතාවටත් ඔබව දිනවන්න NLB අපි ගෝවිසෙතෙන් සෝදානම්. අපි යමු එහෙනම් දිනුම් මැදින්මට. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. Y ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. රුපියල් 6,59,00,000 වඩා වැඩි ගෝවිසෙත සුපිරිත්‍යාගයේ දිනා ගන්න ඔබ ඉංග්‍රීසි අක්ෂරය ගලප ගන්න ඕනේ. ඊට පස්සේ යන්ත්‍රය දැන් තෝරා දෙන ජයග්‍රහී අංක 4ක් ගලප ගන්න ඕනේ. මෙන්න ගෝවිසෙත පළමු ජයග්‍රහී අංකය අංක 33. අපි බලමු යන්ත්‍රය තෝරා දෙන දෙවන වාසනාවන්ත අංකය කුමක්ද කියලා. අංක 46. හරි, බලමු අපි දැන් තුන්වන ජයග්‍රහී අංකය කුමක් වෙයිද කියලා. අංක 13. අපි බලමු යන්ත්‍රය තෝරා දෙන සිවන ජයග්‍රහී අංකය කුමක්ද කියලා. ඊළඟට අංක 63. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ වේකබ්බා ධර්මදලට දායක වන ගොවිසතලතරයෙන් අපි සුපිරිත්‍යාග ලබින් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලබින් 47 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාග ලබින් 606 දෙනෙක් ඔබ අතට එකතු කළා. ස්තුතියි. මේ කියන්නේ ගොවිසත අද වාසනාව ගැන. ඔබට සෙත සදන ගොවිසතෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ ලොතරැප්පත අලෙවි කළා රාජගිරිය අලෙවි නියෝජිත මහේෂ් රත්නායක. ඔබ දන්නවා ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක 3ක් ගලප රුපියල් 250,000 දිනා ගන්න පුළුවන් එකම ලොතරැයිය ගොවිසෙත වාසනාවන්තින් අද දෙදෙනෙක් රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් රොබර්ට් සිල්වා ගලගෙදර පි ඇලඩින් පෙරේරා දිගන. අද සමස්ත ජයග්‍රාහකයින් 123,518 දෙනෙක් අතර රුපියල් 99,94,960ක මුදලක් බෙදා දුන්නා. ඔබ හෙට මිලදී ගන්න ගොවිසෙතට අපි වෙන් කරන සුපිරිත්‍යාගය රුපියල් 6,61,218,256. ලොතරැයිපත් මිලදී ගන්න ඔබ කොහොමත් හැමදාම දිනනවා ඒ හිතේ තියෙන විශ්වාසයෙන්. ඔබ දන්නවා දවස සුබයි සිහින දිනයි කිව්වම අපි කතා කරන්නේ සුබ දවසක් ලොතරැයිය ගැන කියලා. සුබ දවසක් ලොතරැයියෙන් මුදල් තෑගි ඔබට දිනා ගන්න දැන් බොහොම පහසුයි. සුබ දවසක් ලොතරැයිය අලුත් වුණා පහසුණු තෑගි රටාව මතක් කරන්න මුලින්ම මම සෝදානම්. සුබ ලග්න සමග ජයංක 3ක් ඔබ ගලපගෙන ඔබට ඉලෙක්ට්‍රික් ඇදුරුපැදියක් හෝ මුදල් රුපියල් 105,000 දිනා ගන්න පුළුවන්. ජයංක 3ක් ගලපගෙන රුපියල් 50,000 දිනා ගන්න ගමන් ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තෑගි ඉවරද කියලා. නෑ, තෑගි ඉවර නෑ, මුදල් තෑගි රැසක් ඔබට පුළුවන් දැන් අලුත් වෙන සුබ දවසක් ලොතරැයියෙන් දිනා ගන්න. ඔබට සුබ ගෙනන වසනාවන්ත 328 වන දිනුම් වාරයද සුබ ලග්න සංකේතයේ මුලින් අපි තෝරන්නේ. සුබ දවසක් අද සුබ ලග්නය කන්‍යා. සුබ දවසක් ලොතරැයියේ ඔබට ජය ගෙනෙන සුබ අංක 3 අපි දැන් ඔබට තෝරා දෙනවා මේ අංශය ඇසුරෙන්. සුබ දවසක් අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 7063. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ජිම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේ රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් ඇදුරුපැදි ජයග්‍රාහකයින් 198 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,001 දෙනෙක් පිටරලා අවසන්. බොමිසුතිය. මේ කියන්නේ ඔබේ අද වාසනාව ගැන. අද වාසනාවන්ත සුබ දවසක් 328 වන දිනුම් වාරයේ රුපියල් 50,000 ත්‍යාග නවයක් ඔබ දිනාගත්තා. ඔන්න අද ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000 බැගින් වසනාවන්තයින් 39 දෙනෙක් දිනාගත්තා. ඔබට සුභගෙනෙන සුබ දවසක්. අදිනුවරෙන් වසනාවන්තයින් 109,839 දෙනෙක් අතර රුපියල් 9,58,980 මුදලක් බෙදා දුන්නා. වසනාව ගැන ඔබේ හිතේ තියෙන සිහිනය සැබෑවක් කරන්න මෙතන සිට රංගනා සමගින් රාධිකා සුදානමි.
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
7: මේ දවස්වල ලොතරැයියකින් ඔබට දිනා ගන්න පුළුවන් දැවැන්තම සුපිරි තෑග්ග රුපියල් කෝටි 28ක මෙගා සුපිරි තෑග්ග. ඒ සුපිරි තෑග්ගත් ඔබට දිනා ගන්න පුළුවන් කියලා හොඳ විශ්වාසයක් තියෙන්නේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් මෙගා පව ලොතරැයියෙන් අපි ඔබට දිනා දුන්න නිසා. ඒ නිසාම අදත් ඔබේ ජීවිතේ හීන හැබෑ කිරීමේ අරමුණින් අපි ආරම්භ කරනවා මෙගා පව 2560 වෙනි දිනුමැදි මෙවරය. ඔබේ ජීවිතයේ තියෙන හීන අතර වාහනයක් කියන්නේත් ලොකුම හීනයක්. ඒ හීනේ හැබෑ කරන්නත් දැන් මෙගා පවලතරයෙන් සූදානමින් ඉන්නවා. ඔබට පුළුවන් දැන් සුපිරි අංකයක් එක්ක ජයග්‍රහී අංක 4 ගලපා ගැනීමෙන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට මේ දකින සුපිරි මෝටර රථය ඔබේ කරගන්න. එහෙමනම් සුපිරි තෑගි තුනකුත් පෙරමුණේ තියාගෙන අපි ආරම්භ කරනවා අද දවසේ ඔබට වාසනාව උදා කරන 2560 වෙනි දිනුමැදි මෙවරය. මෙගා පව ලොතරැයියේ අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය J. එහෙමනම් ඊළඟට අපි තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන සුපිරි අංකය. අද ඔබේ සුපිරි අංකය අංක 11. ඊළඟට ජයග්‍රහී අංක 4 අපි තෝරගන්නවා. මුලින්ම අංක 35. ඊළඟට අංක 7. ඊළඟ ජයග්‍රහී අංකය මෙගා පව ලොතරැයියේ අංක 8. අද අවසන් ජයග්‍රහී අංකය අංක 21. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 42 දෙනෙක් බිහි කරලා තියෙනවා. බලමු අද දවසේ වාසනාවෙතරතුරු. බොහොම ස්තුතියි. අද මෙගා පව ලොතරැයියෙන් රුපියල් ලක්ෂ 2ක වාසනාවන්තයෙක් බිහි වෙනවා කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව අද දවසේ මෙගා පව සමස්ත වාසනාවන්තයින් 1,23,891 දෙනෙකු අතරේ රුපියල් 73,25,520ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගිය ඔබට දෙන මෙගා පව හෙට මෙගා සුපිරි තෑගිය වටිනාකම රුපියල් 28,52,74,074ක්. පව සුපිරි තෑග රුපියල් කෝටියක් වෙද්දී ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර රථයක්. මේ අවුරුද්දේදී 12 කෝටිපති වාසනාවන්තයෙක් බිහි කරපු ධන නිධානයෙන් අදත් අපි ඔබට වාසනාව උදා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් ආරම්භ කරනවා ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2242 දිනුමැදි මෙවරය. එහෙමනම් දැන් ඔබ වෙනුවෙන් සූදානම් කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑග්ගක්. ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය L. ඊළඟට අපි තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුලින්ම අංක 61. ඊළඟ ජයග්‍රහී අංකය අංක 12. ඊළඟට වාසනාව උදා කරන අංක 24. අවසන් ජයග්‍රහී අංකය අංක 62. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභියෙක් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 25 දෙනෙක් රුපියල් 102 ජයග්‍රහකීන් 345 දෙනෙක් බිහි කරලා තියෙනවා. බලමු අද වාසනාව වෙතරතුරු. බොහොම ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් 120ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවක් ලොතරැයි පත අලෙවි කරනවා කහටගස්දිගිලියේ අලෙවි නියෝජිත GAK මෙන්ඩිස් මහතා. ඒත් එක්කම රුපියල් 102 ජයග්‍රහකින් දෙදෙනෙකුත් බිහි වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා YC සිල්වා මොරටුමුල්ල සහ SHN උදේනි රාජගිරිය. ඒ අනුව අද ධන නිධානයේ සමස්ත වාසනාවන්තයින් 94,795 දෙනෙකු අතරේ රුපියල් 76,35,160ක මුදලක් අපි බෙදා දුන්නා. කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක් රුපියල් කෝටි 9ක් රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න ධන නිධානයෙන් හෙට ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි තෑග්ගේ වටිනාකම රුපියල් 8,17,75,139,712. යුග යුග පුරා වාසනාව ඔබට ගෙන මහජන සම්පත ලොතරැයියෙන් අදත් වාසනාවේ කිරුළ පළඳින්න අපි සූදානම් 6212 වෙනි වතාවට. එහෙමනම් අපි දැන් දිනුම් අදිනවා ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය X ජයග්‍රහී අංක 4.1.32. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් 2026 අවුරුද්දේ මේ වන විට ලක්ෂපතියන් 3121 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග ලාභීන් 167 දෙනෙක් එක්ක සුපිරි ත්‍යාග ලාභීන් 9 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද මහජන සම්පතේ වස්සනාව ගැන. අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකින් 2 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා S කරුණාරත්න නාඋල සහ KA සීලවති කලුතර. එතනින් නවතින්නේ නැහැ ලක්ෂපති වාසනාවන්තීන් 22 දෙනෙකුත් අද අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා සන්ධ්‍යා වීරසිංහ මාතලේ, නිශාන්ත උදේකුමාර අලුත්ගම, සුදන්ත සාගර මාතර, ප්‍රදීප් රණසිංහ මාතර, ජීවි අමරසූරිය පිටකොටුව, JK නන්දසේන කොළඹකොටුව, KL නිශාන්ත මාලබේ, ජීජී ලක්ෂ්මණ ගාල්ල, ඩී වන්නියාරච්චි මේවැල්ල, කුමාරි සේනාධීර බුලත් කොහුපිටිය, ජීඩී රාජරත්න ගම්පල, නිරූපා මල්කාන්ති පල්ලම, බණ්ඩාර ජයවීර ආණියාගල, DM ජයවීර ආණියම්බලම, MK චාන්දනි අලුත්ගම, W සුසිල් ගම්පහ, චන්දන කුමාර කුරුණෑගල, පද්මසිරි පීරිස් මාරවිල, P ඇලඩින් පෙරේරා දිගන, නීල් ජයසිංහ කෑගල්ල, දිලිනි තාරකා දෙබරබව සහ ගම්පහ දිස්ත්‍රික්කිනුත් වාසනාවන්තයෙක් බිහි වෙනවා. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තයින් 263,541 දෙනෙකු අතරේ රුපියල් 2,39,07,040 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනීත මහජන සම්පතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,35,83,376. මේ අවුරුද්දේ මේ වන විට රුපියල් 250,000 වාසනාවන්තීන් 292 දෙනෙක් බිහි කරලා තියෙන අද සම්පතෙන් ඔබට වාසනාව උදා වෙන්නේ අද මහජන සම්පතේ ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත් ගලපා ගැනීමෙන්. ඒ අනුව අද දවසේ අද සම්පත 787 වෙනි දිනුමැදින් පාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය X ජයග්‍රහී අංක 1,32,0. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තීන් 2 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා නුවන් ආර්යරත්න හසලක සහ GH ශ්‍රියානි කඩවත. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකීන් 50 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් අපි බිහි කරන වාසනාවන්තීන් අතර රුපියල් 1,16,37,680 මුදලක් අපි බෙදා දුන්නා. අදත් NLB ජාතික ජයවර්ණයේදී රට පුරාම වාසනාවන්තීන් 9,53,778 දෙනෙකු අතරේ රුපියල් 8,55,35,240 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසෙත් ඔබේ ජීවිතයට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඒ නිසාම මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
8: වාසනාවේ ආශිර්වාදය NLB.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක එකයි ලග්න එකයි
3: 200ක්ම ඔබ යකි.
2: අංක දෙකක් ගලපුනහම
3: රුපියල් 1000ක්ම ඇති.
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් ඇති. අංක 3ට
2: 50,000.
3: ප්‍රවන්දන අංකයට රුපියල් 25,000.
2: අංක 3යි ලග්න එකයි 1,05,000 ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: තරුණියේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින්

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

සබාදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට. එපමණක්ද ඇවිදින්න, වැඩ කරන්න, මේ සියල්ලටම

ආයේ සුභාවේ කුමක්ද? මේ මොහොතක් පාසා දිราපත්වන සුළුයි. කැඩෙන බිඳෙන සුළුයි. ලෙඩ වෙන සුළුයි. දිราපත්වන කැඩෙන බිඳෙන ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ලියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: ජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

ආවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනි බිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

නැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා.

0: FM 93.5 93.7 ලක්හඳ අහගෙන ඉන්න බලවුදි 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්හඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

0: සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.
1: ලකඩාගෙන ඉන්න වෙලාව 2:05 16යි.

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.